නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබ උදෑසනක්. වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොළ.

සුබූ දැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. ඔන්න ඉතින් අදත් හරියටම වෙලාවට ඇවිල්ල තියෙන්නේ සුප්‍රීම් රඩියෝ පොඩ්ඩංගිය දෑසන අරගෙන වාට පුළුවන් උදේ හත වෙනකං එක දිගට මාවාහගෙනන්න. එනම් ඉතින් පරක්වෙන් නැතුව මේ විදිර අපි පටන්ගන්නේ සුප්‍රීම් රඩියෝ පොඩ්ඩංගිය දැසනා.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.
1: ඔය තරග කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මේ වෙනකොට ගොඩාක් පොඩිත්තු ඔයගොල්ලන්ගේ දක්ෂතා අපිට එවනවා. පොඩ්ඩු දන්නවනි විසේකාර පොඩ්ඩු විශේෂාන්ගේ අපි වෙන් කරලා තියෙන්නෙම අපිව අහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට. මේ අපිට ඒ විදිහට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම සෙනුල්ලයා. මගේ පාසල මිනු කඩවල රණසිංහ ප්‍රාථමික විදුහල. මම ඉගෙනම ලබන්නේ 4 ශ්‍රේණියේ. දවසක් සිංහේ කෑම සොයා යන්න කැලේ මැදින් යනකොට කැලේ මැද තිබුණු ලොකු වලකට වැටුණා. සිංහයා හොයියෙන් කෑගැසුවා. එතනින් ගිය අශ්වයෙකුට මේ සද්ද ඇහිලා බැලුවා. අනේ මට ගොඩට එන්න උදව් කරන්න සිංහයා කිව්වා. ඒත් ඔබලා අපිව කනවනේ අශ්වයා කිව්වා. අනේ මම ජීවිතේ තියෙනකන් ඔබලාට කරදර නොකර ඉන්නම් සිංහයා පොරොන්දු වුණා. අශ්වයා ඇවිත් සිංහයාව බේරගත්තා. ඔබට ගොඩාක් ස්තුතියි. අද ඉඳන් මම අපේ හැමෝටම ජීවිතේක වටිනාකම කියලා දෙනවා. එදා ඉඳන් සිංහයා අශ්වයන්ට කරදර කළේ නැහැ.
1: හරිම ලස්සනයි. ඒ වගේම අපි වහගෙන ඉන්න හැම පොඩිත්තෙක්ම හරිම දක්ෂයි. ඔයාලත් පුළුවන් වාගේ දක්ෂතාවයක් අපිට එවන්න. 0718-893-893 කියන අපේ WhatsApp නම්බර් එකට ලස්සන සින්දුවක් හරි කතන්දරයක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. එහෙම නැත්නම් ඔයාලට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම් අන්න ඒවටත් අවස්ථාවක් තියෙනවා. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිණයට ලස්සන නිර්මාණයක් හරි චිත්‍රයක් හරි ඇඳලා අපිට එවන්න. අපි සූදානම් වෙලා ඉන්නවා චූටි පොඩිත්තන්ගේ දක්ෂතා මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: 89.1 89.3 Supreme Radio The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක් මටම කියාගන්න තැන් තියෙනවා තව එකපාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දී වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවා නම් අදත් කරන්න වැඩි හරියන්නේ නැහැ කියලා හිතනවා නම් තව පාරක් උත්සාහ කරන්න.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
3: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්ත දන්නවා අපි ඕගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට සරලව කියලා දෙනවා කියලා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් කියන්නේ කොහොමද කියලා. එහෙනම් මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසනේ ලැන්ග්වේජ් පාසල. හරියට අහගන්න හොඳට ඉගෙන ගන්න.
0: පොඩ්ඩංගි ලැන්ග්වේජ් පාසල. පෙට්ටිය,
4: හකෝ, හකෝ බොක්ස්,
0: දොර,
4: දොආ, දොආ, දොආ ඩෝ,
0: ජනේලය,
4: මාදෝ, මාදෝ වින්ඩෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරිවෙලන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සාගම්පල
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා.
8: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
0: The Welcome Show.
7: අයිබර්ස් උදෑසනක වල උදෑසන හද.
0: Supreme Radio The Welcome Show.
8: සතිය දවස් පහේම උදේ 7ට.
0: The Welcome Show.
7: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: 89.1 89.3 Supreme Radio.

එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලයි තියෙන්නේ. අදට ගියාට හරියටම හෙටත් උදේ 6 වෙද්දි මං එනවා මගේ චූටි පොඩි තංග බලන්න. හෙටත් ඔයගලන්ට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන යන්නේ. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් අම්මලා තාත්තලා කියන දේවල් අහලා ඉස්කෝලේ වැඩ හොඳට කරගෙන ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත් හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: Phenomena.
1: වෙලා උදෑසන 7යි විනාඩි 7යි සුබ උදෑසනක් හැමෝටම. ඉතින් කොහොමද? අද ජූලි මාසේ 7 වෙනිදා. අද 7 වෙනිදා. එතකොට නේද 7 වෙනි මාසේ 7 වෙනිදා. එතකොට දැන් වෙලා 7:00. බලන්න හොඳම වෙලාවක් මේක, හරිද? එහෙනම් ඉතින් අද දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමහරක් විට අපේ ජීවිතේ අමාරුම දවස අද ගත කරනවා කියලා හිතාගෙන ඔය දවස පටන් ගත වෙන්න පුළුවන්. නෑ, එහෙම එපා. ඔය ඔළුවේ තියෙන බර ටික බිමින් තියලා නෑ. අද මම පටන් ගන්න හොඳම දවස කියලා හිතුවත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාගේ දවස හොඳ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අයියෝ අදත් තවත් දවසක් නේද කියලා පටන් ගත්තොත් නම් අනේ ඉතින් මේ මොනා හරි ප්‍රශ්න වෙන්න පුළුවන් වැඩි වැඩියෙන්. ඒ නිසා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න නැතුව අනේ අද දවස මට හොඳ විදිහට ගත කරන්න පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙනම දවස පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඔයාට දවස අවසන් වෙද්දී අර හිතට අමුතු විදිහ සැනසීමක් හම්බ වෙයි. මොකද ඔයා දවස පටන් ගත්තේ හොඳින්නේ. දවස හොඳින් පටන් ගත්තට පස්සේ හැම දවසක්ම හොඳ කරගන්න ඔයාට පුළුවන්කම ලැබෙන්න කියලා අද ලස්සනම දවසක මම ප්‍රාර්ථනා කරනවා. මෙවැදී මුළු රටම කතා කරන්නේ එකමක මාතෘකාවයින. ඉතින් ඒ මාතෘකාව ගැනත් අපි කතා කරමු. පුවත්පත් අතර තියෙන්නේ මොන වගේ දේවල්ද කියන එක කතා කරමු. එතකොට තව ගොඩක් දේවල් කතා කරමු. මොකද අපිට කතා කරන්න ගොඩක් මාතෘකා තියෙනවා. අද දවසේ පුවත්පත් සිරස්සල අතර තියෙන්නේ මොනවාද? එතකොට කාලගුණය ගැන කොහොමද? ඒ වගේම ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන, මේ හැම දෙයක්ම ගැන කතා කරමු. උදේ 10 වෙනකන් ආරාධනා කරනවා අර මාත් එක්ක ඉන්න කියලා. අර අනිත් කටහඬ ඔයාලට ඇහෙන්නේ නැහැ වගේ නේද? ඔව්, ඇහෙන්නේ නැහැනේ. ඉතින් අද එයා ගියා පින් අතේ වැඩකට. පින් අතේ වැඩේ මොකද්ද කියලා හෙට දවසට යාගින් අහගන්න ඕනේ, හරිද? දැන් ඉතින් අර එයා කියනවානේ නහින දෙහින කාලේ නෙමෙයි පින් අතේ වැඩක් කරගන්න ඕනේ කියලා තමයි එයා කියන්නේ. ඒ නිසා අද පින් අතේ වැඩක් කරගන්න ගියා. චාමර අද නැහැ. හැබැයි ඉතින් මම ඉන්නවා එයා ගාවට වෙලා. චාමර නැති අඩුව පුරවන්න නම් මට අමාරුයි. හැබැයි ඉතින් මම ඉන්නවා වගේ ඉන්නම් ඔයා ගාව, හරි? එහෙනම් ඉතින් මම ඉන්නවා උදේ 10 වෙනකන් ඔයා ළඟටම වෙලා දිගටම සින්දු අහගෙන වගේම තව ගොඩාක් දේවල් දැනගන්න හොයාට පුළුවන්. ද වෙල්කම් ෂෝ අහගෙන හිටියොත් එහෙම. එහෙනම් දවසම සුභ වේවා. මම නිපුණිකා.

සිතේ සතුට නම් මැකෙන් නෑ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය විශ්වාසයෙන් ඔයා ගාව තියාගෙන හිටියොත් එහෙම, මොකද ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාගේ සිහිනවලට ආශිර්වාදය අරන්ගෙනවා කියන කතාවත් එක කරන්න එපා. ඒ වගේම තමයි මේ ගමන යන අපෙත් එකතු වෙනවා මෙල්ඩෝල්. ඔයාට පුළුවන් ඔන්න කැස්ස හැම බිරිසාව එහෙම තියෙනවා නම් ඉක්මන් සහනය මෙල්ඩෝල් වෙතින් ලබා ගන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: ඔය තරග කරන්න ඕනේ කාර්යාලේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: රේඩියෝ
1: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝඩ් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුට.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
5: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා.
5: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ. Back to back, Sindhu Ahanma.
8: Let's go.
2: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
9: 89.1, 89.3.
2: Supreme Radio.

මනේ ඉතින් ස්කෝල ගිහල ඉක්මට ලොකු වෙලා රස්සාවක් කරන්න කියලා කිව්වා. ඉතින් ඒ නිසා ස්කෝල කාලේ ඉක්මට ඉවර කරලා අපි දැන් රස්සාවක් කරනවා නේද? හරි, එහෙනම් ඉතින් අපි යන ලෑස් වෙන අද දවසේ කාලගුණය මොන වගේද කියලා බලන්න. වැස්ස අඩුවයි කියලා තමයි කියන්නේ. ඉතින් ඊට එහා ලොකු දෙයක් නැහැ. බස්නාහිර සහ සබරගමු පළාතලත්, ගාල්ල මාතර මහනුවර සහ නෝරේලි දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙනවා කියලා කියනවා. හැබැයි දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණික තත්ත්වයක් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඉතින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට පැර කිලෝමීටර 40ක 50ක පමණ තදුසුලන් නැති වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ කියන්නේ වැස්ස අඩු වෙලා ටිකක් තද වියලි කාලගුණික තත්ත්වයක් එනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හැබැයි තාම වැස්ස තියෙන පැති තියෙනවා. බස්නාහිර, සබරගමුව, ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය මෙන්න මේ පැතිවල වැස්ස තියෙනවා. හරිද? දැන් වැස්සත් අඩු වෙනවා නේ, දෙක එක දේවල් වෙනවා. හැබැයි ජාතික උතරයි මණ්ඩලය නම් මොනම වෙලාවකවත් ඔයාට දෙන දේවල් අඩු කරේ නැහැ. ඔයාට දෙන දේවල් තව තවත් වැඩි කරා, තව තවත් වැඩි කරා කියලා කියන්නේ දිනුම් ත්‍යාග තව තවත් වැඩි කරලා තියෙන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත වාමලදී ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා අර එදා වේදමට මුදල් ටිකක් හොයාගන්න. හැබැයි මහජන සම්පත තමයි වාමයකට ගන්න ඕනේ. මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංග හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකෙක් වෙන ඔයාට පුළුවන්කම තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංග හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංග හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත්, ඒ වගේම අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් තවත් සෙසු ත්‍යාගත් ඔයාට අද සම්පත ලොතරැයි පත් හරහා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒවා තෑගි. හරිද? රුපියල් 40යි වියදම් වෙන්නේ. 40ට මෙච්චර ගොඩක් දෙන්නේ කවුදන්නේ? ඒ දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරමයි. සමහර අයට ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ වාසනාව අරගෙන ආවට පස්සේ නේද, ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ හීන ටික ඔක්කොම එකට එකට එකට එකට කරගෙන යන්න තමයි හදන්නේ. එකට එකට කරගෙන යන්න, හරි සලස්මක් තියාගන්න, ඒ ටික හරි නිදහසේ කරගෙන යන්න ඕනේ. හරිද? ඉක්මන් වෙලා කලබල වෙලා තීරණ එහෙම ගන්න ලෑස්ති වෙන්න එපා. හරිද? ඉක්මන් වෙලා කලබල වෙලා තීරණ ගත්තොත් එහෙම ඊට පස්සේ ඔලුව කැක්කුම හැදෙනකන් කල්පනා කරන්න තමයි තියෙන්නේ. අයියෝ මට අච්චර ගානක් හම්බුණානේ, මම මේ මම මෝඩ තීරණයක් නේ ගත්තේ කියලා ඔයාලා හිතන්න වෙයි. ඉතින් ඒ නිසා එහෙම හිතන්න එපා. එහෙම හිතන්නතෝ හරියට වැඩ කරන්න. නිකන් හරි ඔයා එහෙම දෙයක් මේ වෙද්දි කරගෙන නම් ඉන්නේ, කරගෙන ඉවර වෙලා 17 කල්පනා කර කර ඔළුව කැක්කුම ඇදෙන නම් ඉන්නේ, ඔයා අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් දෙකක් ගන්න. මොකද මෙල් ඩෝල් ලෑස්ති ඔයාට ඉක්මන් සහනය ලබා දෙන්න. ඔළුව කැක්කුම විතරක් නෙමෙයි, අගපත වේදනාව වුණ, එතකොට කැස්ස හෙම්බිරිසාව, මේ හැමදේම ඔයාට ඉක්මනටම හොඳ කරගන්න පුළුවන් මෙල් ඩෝල් බිව්වොත්. එහෙම මෙල් ඩෝල් කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඒ වගේම තමයි ඔයාගේ පර්ස් එකේ, පොකට් එකේ, හැම තැනකම මෙල් ඩෝල් තියාගත කියලා කිසි පාඩුවක් වෙන්නේ නැහැ. නිකන් හරි ඔළුව කැක්කුමක් වාට දැනීගෙන එනවා අද දවසම මගේ සෞත්තු වෙන්න හදන්න කියලා වාට හිතනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඉක්මනටම ගන්න මෙල් ඩෝල්. මෙල් ඩෝල් ගත්තොත් සහනයක් වෙයි. නිකන් හරි ඈත ඉඳන් ඔයාට හිතනවා නම් ආ දවස සෞත්තු කරන්න කෙනෙක් එනවා කියලා, අන්න ඒ වෙලාවටත් ඔයා කරන්න ඕනේ මෙල් ඩෝල් එයාට දෙන එක. මොකද එයා සමහරකට ඔළුව කැක්කුමක් තියාගෙන නෙන්නේ. ඔළුව කැක්කුම තියාගෙන කියන්නේ අපි කියන ඔළුව කැක්කුමක් තියාගෙන නෙන්නේ. ඉතින් ඒ නිසා එයාට අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් දෙන්න ඕනේ. හරිද? ඒ අතරේ තවත් සමහර කට්ටිය ඉන්නවනේ, අනේ ඔයා කොහෙන්දනේ ඔහොම ගන්නේ, අපිට ඉතින් එහෙම හොයාගන්න අමාරුයි නෑනේ, අපි මේ එදා වේල කාලා ඉන්නත් හරි අමාරුවෙන්. බලන්න ඉතින් මේ දේවල් කරගන්නේ කොහොමද? ඔයා නම් ඉතින් අර කෑමික කෑව කියලා කියනවා, මේ කෑමික කෑව කියලා කියනවා, ඕවා හදන්න වියදම් යන්නේ. ඕකට ඕන කරන දේවල් ටික ගන්න කොච්චර වේදමක් යනවද කියලා සමහර අය කියනවා. නට ඇහිලා තියෙනවන්නේ එහෙම කියනවා. අන්න එහෙම ඇහෙනව නම් ඔයා කියන්නේ එයාට කසාගල ග්‍රීන් සුපර් එකට යන්න කියලා. මොකද ඕනම දෙයක් අඩු වේදමකට හදාගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඔයා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගත්තොත් එහෙම. ඒකට හේතුව තමයි කසාගල ග්‍රීන් සොපේකේ ගාන අඩුයි. ඒක තමයි වැදගත්ම දේ. ගාන අඩුයි, ප්‍රමිතියෙන් වැඩි. අන්න ඒක තමයි අංකයකටම වැදගත් දේ, ප්‍රමිතියෙන් වැඩි. එතකොට දෙවෙනියට වැදගත්ම දේ තමයි ගාන අඩුයි. ඒ නිසා වට කසාගල ග්‍රීන් සොපේකට යන්න පුළුවන්. දැන් ප්‍රමිතියෙන් තියෙනවා ගාන අඩුයි, එතන නිකන් වට සැකයක් වගේ එනවා නම් නෑ, සැක හිතන්න එපා. මොකද සැක හිතන්න එපා කියලා කියන්නේ කසාගල ග්‍රීන් සොපේකට අතරමැදියෝ නෑ. අතරමැදියෝ නැති නිසා ඔයා වෙන වෙන තැන්වල අතරමැදියන්ටත් එක්කනේ බාණ්ඩ ලබා ගන්න මිල ගෙවන්න ඕනේ. හැබැයි කසාගල ග්‍රීන් සොපේකේ එහෙම ගෙවන්න ඕන වෙන්නේ නෑ. ඔයාට බාණ්ඩට
විතරක් මුදල් ටික ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා කසාකල ග්‍රීන් සුපර්කට් යන්න ශාකා දැන් ලංකාව වටේම ආරම්භ කරන ගමන් තියෙන්නේ. ශාකා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුබෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල. ඉස්සරහට සමහර විට වාගේ නගර වෙන්න පුළුවන් කසාකල ග්‍රීන් සුපර්කේ ඉන්නේ. ඒ වගේම තමයි මේ ගැන වැඩි විස්තර දැනගන්න කසාකල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාකල ග්‍රීන් සුපර්කට් දැම්මම කතා කරන්න 01 1 2 4 0 1 2 12 එහෙම කරොත් එහෙම ඔයාලට කසාගල ග්‍රීන් සුපර් ගැනත් දැනගන්න පුළුවන්කම තියෙනවා. තව ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් කියන එක මතක් කරගෙන ගමන් එහෙනම් අපි කවුද කියලා හොයාගෙන යමුද? සමහර වෙලාවට අපි කවුද, අපි කොහොමද ඉන්න ඕනේ, අපි කොතනදී මොන විදිහට හැසිරෙන්න ඕනද කියන එකත් අමතක වෙනවානේ. මොකද අපි අනිත් මිනිස්සු ගානට වැටිලා ඒ මිනිස්සුත් එක්ක හරි සතුටින් ඉන්න උත්සාහ කරනවානේ. අනේ මිනිස් උත්සාහ කරනද සමහරක්කිට මේ අපිට අපි කවුද කියලා අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කවුද කියන්නේ අමතක කරන්න එපා. අපි අපේ වටිනාකම, අපේ තත්වය කියලා කියන්නේ මේ අනිතයට ලොකුකම් පෙන්වන එක නෙමෙයි. හැබැයි අපි කාටවත් වැරද්දක් කරන්නේ නැත්තම් අපි කොඳ නම නුවනෙත් නැහැ කියන එක. එනිසා අනේ දේවල් අමතක කරන්න එපා. මොකද සමහර තැන්වලදී අපි අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ගිහිල්ලා අපිට අපි කවුද කියලත් අමතක වෙන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා.

0: තියෙනවා. NLB කියන්නේ ඒ සෙහිනසබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
1: මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
2: මම රත්නසිරි, මම ගම්පහ දේශී බදීකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මම ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා දෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක 30ක් කරේනෝ ජනාධිපතිවරු මුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මගේ වචනට ගේනවා. ලේට් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂයේ සමන් කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝදර සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: සමුරුමලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022.
4: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
5: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
4: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
6: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
4: මොන වර්ගයෙන්ද?
6: හොඳ වර්ගයකින්.
4: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
7: Melva මෙති දන්න කියන GI box bar.
8: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
9: පුරোহিত වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
10: එව මෙහෙව.
11: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
9: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
12: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
9: ඈ හැබෑවට
13: සතිය දවස් පහේම දවල් දෙකට
14: සින්දු කෆේ විත් නිමේෂා.
15: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
13: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
15: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7:00 විනාඩි 45 දන් වෙලාව අපි සූදානම් වෙන්නේ අද දවසේදී පුවත්පත් වාර්තා කරන්නේ මොනවද කියලා බලන්න. ඉතින් ඒ නිසා මුලින්ම අවධානය යොමු කරන්නේ අපි ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මොකක්ද තියෙන්නේ? ප්‍රධාන සිරස්තලයේ විදිහට තියෙන්නේ හිරේ කැරල්ලෙන් 26ක් මරුට නිලධාරීහු 7ක් රැඳවියෝ 19ක් 100ක් රෝහලේ කියලත් සඳහන් වෙනවා. තත්ත්වය පාලනයට හමුදා ගුවන් හමුදා සමග හමුදා සමග පොලිසිය STF එකතු වෙයි කියලත් සඳහන් වෙනවා. තොරතුරු සොයා රැඳවියන්ගේ ඥාතීන් පිරි කලබගෑනි අවිගබඩාව කැඩුවත් අවිතිබී නැහැ කියලත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි බන්ධනාගාර නිලධාරීන්ගේ දුරකථන පැහැරගෙන කියලත් අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ රැඳවියෝ 700ක් මීගමුවෙන් වෙනත් බන්ධනාගාරවලට කියලත් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. වගේම මම වගකීම බාරගන්නවා අධිකරණ ඇමති හර්ෂණ කියයි කියලත් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත ඒ විදිහට තොරතුරු සඳහන් වෙති. දිනමින පුවත්පතේ සඳහන් වෙනවා ප්‍රධාන පුවත් සිරස්සලේ විදියට පැය 24කට පසු මීගමුව සංසුන් හිරගෙදර ගැටුම විමර්ශනයට කමිටුවක් කැබිනට් අනුමැතිය කියලත් සඳහන් වෙනවා. මරණ 26යි 100කට තුවාලයි කියලත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරන අතරේ මියගිය අය අතර නිලධාරීන් 7 දෙනෙකුත් වගකීම රජය භාරගත යුතුයි කියලා විපක්ෂ නායක සඳහන් කරන අතරේ වගකීම භාරගන්නවා කියලා අධිකරණ ඇමති සඳහන් කරනවා කියලත් සඳහන් වෙනවා. ඒ අතරේ රැඳවුවන් වෙනත් බන්ධනාගාරවලට පරීක්ෂණ CCD කියලත් දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ විදිහට තමයි දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ. ප්‍රධාන සිරස්තලයේ විදිහට වෙද්දී තවත් සිරස්තල අනු සිරස්තල කිහිපයක් තියෙනවා. ඒවත් මතක් කරන්නම්. ඩෙන්ගු ඉන්න නවීන එන්නතක් සහ වොල්බැකියා ඉක්මනින් ගෙන්වනවා කියලා ඇමති නලින්ද සඳහන් කරලා තියෙනවා කියලත් අද දවසේ දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම තමයි මාස 5කදී අපනයන ආදායම ඩොලර් මිලියන 7300 ඉක්මවයි කියලත් ඔන්න දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ විතරක් නෙමෙයි රනිල්ගේ ආර්ථික සැලැස්මෙන් ආණ්ඩුව ඉවත් වෙලා කියලා එජාපයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවලු. ඒ විතරක් නෙමෙයි පුරාවිද්‍යා දසතිය අදින් නරඹයි කියලා තවන දිනමින පුවත්පත වාර්තා කරනවා. අපි ඒ සඳහන් කරාය ගැන. ඉතින් අදත් තවත් දේවල් ටිකක් තියෙනවා සඳහන් කරන්න. ඒවත් මතක් කරන්න. පාත හේවා හෙඩ සභාවේ සජබ සභාපති තනතුරින් අස්වි ගමිනුත් පැනලා අල්ලස් නඩුවකට වරෙන්තුත් නිකුත් කරලා කියලා තමයි තියෙන්නේ. එතකොට කෙසල්වත්තේ දිනුකට හොර පාස්පෝර්ට් හැදූ ආගමන විගමන නියෝජ්‍ය පාලකට අප කියලාත් දිනමින පුවත්පත වාර්තා කරනවා. මොනදාගල රක්ෂිත තුනකට ගිනි තියලා කියලත් අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. කිසියම් පුද්ගලින් පිරිසක් විසින් මොනදාගල දිස්ත්‍රික්කයේ රක්ෂිත තුනක් පෙරේදා ගිනි තබා ඇතැයි මොනදාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ AH රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කරලා තියෙනවා. ගොඩාක් මිනිස්සු පරිසරය ආරක්ෂා කරන්න කියලා ගොඩාක් දේවල් කරන අතරේ මේ වගේ තවත් සමහර මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි සතියක් ඇතුළත රුසියාවෙන් දෙව

හිරගෙදරක යන්න කලින් ඉතින් මේ අම්මා තාත්තා වුණත් ඔයිට වඩා ආදරෙන් තේ දරුව ගැන බැලුවනම් මං හිතන්නේ ඔය දරුවන්ට ඔය වගේ දෙයක් සිද්ධ වෙන එකක් නෑ. ගොඩක් අය එක එක විදිහ මත පල කරලා තියෙනවා. කොහොම වුණත් දැන් මේ වෙද්දී ඒකට මේ විමර්ශන කමිටුවක් තියෙනවා. විමර්ශන කමිටුව හෙළි කරයි මොකක්ද සිද්ධ වුණේ කියන එක පරීක්ෂණ සීසීඩියට යවලා දෙන්නේ. ඉතින් ඒ ගැන අධිකරණ තොරතුරුත් එක්ක ඉස්සරහට වාර්තා වෙයි. ඉස්සරහට වාර්තා වෙනකොට අපි ඒ ගැන කියන සූදානම් වෙනුත් ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. ඒකන මතක් කරන ගමන් එහෙනම් අපි ලෑස්ති එකට විරාමයකට යන්න. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න අද පුරාවිද්‍යා දෙසතිය කොහොමද පටන් ගන්න කියන කාරණාව ගැනත් මම තව පොඩි වෙලාවකින් මතක් කරන්නම්. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා මතක් කරන ගමන් අපි යනකිට විරාමයකට වෙනවා. මතක් කරන්නම් උදේ 7:45.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසුදින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුමු මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 512.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට රටේ මේ පෘථිවියට අමතරව හිතන්න පුතව කොයි හරි
3: හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
4: කලර්ස් ගුණ පිළිකෑම
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
4: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
4: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
8: 89.1 89.3
6: සුප්‍රීම් රේඩියෝ.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7:52 දැන් වෙලාව. මගෙත් මේ කල්පනා කරේ අපේ ජීවිතේ වෙනස් වෙන විදිය ගැන. හිතනකො අපි ළමා කාලේ ගත කරපු විදිය, ඊට පස්සේ අපේ තරුණ කාලේ ගත කරපු විදිය. තාමත් මම තරුණ කාලේ කියලා මම හිතාගෙන ඉන්නවා. හැබැයි මගේ වයස තරුණයි, මගේ ඇඟ ටිකක් මේ වයසයි කියලා තමයි මේ මට කියන්න තියෙන්නේ. කොහොම වුණත් අපේ මේ හැම කාලයක්ම හරිම ලස්සන විදියට ගෙවිගෙන යනවානේ. හැම කාලෙම සුන්දරම නෑ, හැබැයි හරිම අමාරුවෙන් වුණත් අපිට මතක් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවානේ. අපේ ජීවිතේ සමහර කාලෙ තියෙනවා, හිතනකො අපි ළමා කාලේ හරිම අහිංසක විදියට, එතකොට අපි හරි දඟ කරලා අපේ කාලේ ගෙවාගෙන යනවා. අපි අධ්‍යාපනයට ඔළුව දෙනවා, එතකොට අමතරව තව තව දේවල් අපි කරනවා, බාහිර ක්‍රියාකාරකම් කරනවා. ඊට පස්සේ අපි සමාජෙත් එක්ක මුහු වෙන ගණන අවුරුදු 18 විතර පස්සේ අපි පාසලත් එක්ක මුහු වෙලා ඉඳලා සමාජෙට මුහුණ දෙන්න පටන් ගන්නවා. රැකියාවල් කරනවා. රැකියාවේදී තමයි මිනිස්සු කවුද කියන එක අපිට හරියටම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. රැකියාවට ආවට පස්සේ මිනිස්සු මොන වගේද, මිනිස්සු කරන දේවල් මොනවාද, මිනිස්සු හැසිරෙන්නේ මොන වගේද, මිනිස්සුන්ගේ මනෝභාවයන් මොන වගේද කියන එක අපිට තේරෙන්න පටන් ගන්නවා. අන්න එතනදී සමහර වෙලාවට අපිට කේන්ති යන්න පටන් ගන්නවා. මොකද අපිට කවදාවත් දරාගන්න බැරි පීඩනයක් අපේ ඔළුවට වැටුණාම පස්සේ, මොකද අපි පීඩනේ මුල් අදියරේ ඉන්නේ, අපිට ඊට කලින් එහෙම පීඩනයක් ඇවිල්ලා නැහැ. එතකොට ඉතින් හැමෝම හැසිරෙන්නේ හරි මේ කේන්ති ගිහිල්ලා හරි ආවේගශීලී විදියට. ඔන්න කාලෙන් පොඩ්ඩක් ගියාට පස්සේ තේරෙනවා ආවේගශීලී වෙලා වැඩක් නැහැ. සමහර මිනිස්සුන්ට නම් හැමදාම මොන දේ කරත් ඉතින් ආවේගශීලීකම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ, ඒක අඩු වෙන්නේ නැහැ. හැබැයි කාලෙන් කාලේ යද්දි තේරෙනවා ආවේගශීලී වෙලා වැඩක් නැහැ, මිනිස්සුත් එක්ක කියවගෙන වැඩක් නැහැ, මිනිස්සුන්ට මේ එහෙම මුකුත් කරලා තේරුමුකුත් නැහැ. අපි අපේ පාඩුවේ ගමන යන්න ඕනේ කියන එක අපිට තේරෙන පටන් ගන්නවා. එහෙම කාලයක් ගියාට පස්සේ අපි තේරුම් ගන්නවා ජීවිතය කියන්නේ මොකක්ද. ජීවිතය කියලා කියන්නේ හැමතිස්සෙම රණ්ඩු කරගෙන දේවල් හැමතිස්සෙම මගේමයි කියාගෙන මට ඕනෙමයි කියලා කියාගෙන ඉන්නේ නැතුව හරි නිදහස යන ගමනක් කියලා නේද? එහෙම නිදහසේ ගමන් විමන් යන්න අපි අපිටම කියලා ගෙයක් හදාගන්නවා. අපි අපිටම කියලා වාහනයක් එහෙම ගන්න උත්සාහ කරනවා. අපිට අපේ ජීවිතය තුළ හීන ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ හීන වලට යද්දී අපිට තියෙන ප්‍රශ්නක් තමයි මේ සල්ලි. සල්ලි කියන දේ අපි කොච්චර කිව්වත් මේ සතුට සල්ලි වලට ගන්න බෑ කියලා සමහර තැන්වලදී ඇත්තටම මේ සතුට සල්ලි වලට ගන්න පුළුවන්. මොකද අපිට හරි පොඩියට ඉන්න හරි ගෙයක් හදාගන්න පුළුවන් සල්ලි ටිකක් තිබ්බොත් එහෙම, ඉඩමක් ගන්න පුළුවන් සල්ලි ටිකක් තිබ්බොත් එහෙම. එතකොට අර පෞල් ජීවිතය ඇතුලේ ප්‍රශ්න නොවි හරි පරිස්සමට යන්න පුළුවන් සල්ලි ටිකක් තිබ්බොත් එහෙම. ආදරේ වැඩිපුර තිබිලා සල්ලිත් ඒ අතරට එකතු වුණාම පස්සේ තමයි හැම ජීවිතයක්ම සාර්ථක වෙන්නේ. මං හිතනවා ඒකට කවුරුත් මාත් එක්ක මේ නෑ වැරදි, ඒක නෙමෙයි කතාව කියලා එහෙම කියන එකක් නෑ කියලා එකඟ වෙයි කියලා මම හිතනවා. දැන් ඒ අතරේ සල්ලි ගැන වැඩිපුරම කතා කරද්දී අපි කල්පනා කරනවානේ කොහොමද සල්ලි හොයන්නේ කියලා. සල්ලි හොයන්න අයුතු විදියට ගිහිල්ලා තමයි ওই තැන්තැන් වල එක එක කට්ටිය කූරු ගණන් කරන ගමන් ඉන්නේ. අයුතු විදියට එහෙම සල්ලි හොයන්න ගිහිල්ලා නේදන් හරන්න නැතුව, නේද මත්ද්‍රව්‍ය ජවාරම් කරන්න නැතුව හරි පරිස්සමට තමන්ගේ මහන්සියෙන් දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම කියන්නේ මේ මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම ධන නිධානයක් ඇදෙන්න ඕනේ කියලා. NLB ධන නිධානය කියලා කියන්නේ ආව කෝටිපතියක් කරන කෙනා. සමහර වෙලාවට වට ගේකුත් හදාගෙන වාහනයකුත් අරගෙන ඊට පස්සේ වාඩ පුළුවන්කම තියෙනවාගේ බිස්නස් එකකුත් පටන් ගන්න. මොකද ඒ තරමටම කෝටි ගණන් ධන නිධානෙන් එදෙනවා කියන එක මතක් කරන්න ඕනේ. හොඳම උදාහරණ තමයි මේ මාසේ 29 වෙනිදා කන්ද උඩරටින් ජයග්‍රහයකෙක් බිහි කරයි රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ලබා දෙන ගමන්. ඉතින් හිතන්නකෝ කෝටි 12ක් කියලා කියන්නේ මොන තරම් දේවල් කරගන්න පුළුවන්ද? සාමාන්‍ය පොඩි වාහනයක් අරගෙන ගියක් හදාගෙන හිමිසෙල තමන්ගේ ජීවිතේ හීනවල යන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කෝටි 12 කියලා කියන්නේ මේ ළඟදී බදිච්චකන ඊට වඩා වැඩියෙන් ඔයාට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්කම තියෙනවා. ධන නිධාන ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගත්තොත් එහෙම දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලයේ සතියේ දින 7ම දිනුම් මදින ධන නිධානය ලොතරැයි අලෙවි තුලින් ඍජුවම රජයේ ගහපත් ධන මුදලට දායකත්වයක් සපයනවා කියන එක ඔබයි මමයි අතර තියෙන රහසක් නෙමෙයි. ඒක ඇත්තක් කියන එක අපි දන්නවා. ඒක බොරුවට වෙන්නේ නෑ. ඒක ඇත්තට වෙන්නේ කියන එක අපි හොඳටම දන්නවා නේද? ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් බය නැතුව රුපියල් 40ක් වියදම් කරලා NLB ධන නිධානය වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඒ වගේම තමයි සතියේ දින 7ටම අමතරව ඔයාට කෝටිපතියෙක් විසලක් ක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනක මසන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් මතකයිනේ අපේ ජීවිතේ සමහරතන් ලස්සන කරගන්න අපිට මේ වගේ උදව් ඕන කරනවා. ඒ නිසා ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ උදව්වක් ගතයි කියලා වට එහෙම අනීතික ක්‍රියාවක් එහෙම මේ වැරදි වැඩක් වෙන්නේ නැහැනේ නේ. ඒක නීත්‍යානුකූල ක්‍රියාවක්. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ආගේ ජීවිතේ ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයා ඔය සල්ලි දීලා හදන ගෙදරට ඔයාට අනිවාර්යයෙන්ම හොඳම දේවල් ටික දාගන්න එපා. ඉතින් ඒ නිසා ගෙදර හදන්න මෙල්වා RB500 පාවිච්චි කරන්න. මොකද කාල පැවැත්ම 10%. ඔයාට පුළුවන්කම තියෙන ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ ළමයිගේ ළමයිටත් හදන්න. ඉතින් ඒ නිසා බය වෙන්න නැතුව ඔයා ගන්න ඕනේ මෙල්වා RB500 කියන එක මතක් කරන ගමන් අපි අහමු කාංචනා අනුරාධිගේ කව එකක්. සිහිල් පින්න ගව ගව සඳුව තමයි අහන්නේ.

0: අලුත් පැයක් වෙලාවුද යටයි විනාඩි එකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
1: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
2: වෙන්නේ.
1: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
2: තියෙන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: විග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබනේ කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: උදේට ඇහෙන ශබ්ද අතරට
6: උදේ 8යි විනාඩි 8යි දැන් වෙලාව. අද ඔක්කොම ගන්නේ මම 7යි 7 8යි 8යි ඒ වගේ වෙලාවට. ඊට පස්සේ 9යි 9ටත් කතාව අනිවාර්යයෙන්ම ගන්නවම තමා කියලා මම හිතාගෙන ඉන්නවා. බලමු මේක අපිට හරියට කරගන්න පුළුවන් වේද කියලා. ඔයත් බලාගෙන ඉන්න ඕනේ හරියට මම 9යි 9ට හරියට ගන්නේද කියලා. හරි එහෙනම් ඉතින් අපි අපේ දෙවෙනි පැයට ඇවිත් තින්නේ දෙවෙනි පැයේ කතා කරන්න දේවල් ටිකකුත් ඉන්නවා හැබැයි ඊට කලින් තියෙනවා හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිකලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමනේ යන්න එකතු වෙලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි මෙල්වා RB500 ඔයා ගාව විශ්වාසෙන් විශ්වසනීය බැඳීමක් වෙනුවෙන් ඉන්නවා කියන එකත් අමතක කරන්න එපා. මම කලින් මතක් කරානේ අද ඉඳන් මේ පුරාවිද්‍යා දසතිය ආරම්භ වෙනවා කියලා අපේ සුප්‍රීම් රේඩියෝ FB පේජ් එකේ දාලා තියෙනවා ඒ පෝස්ට් එකත්. ඉතින් ඒ වගේ එකක් හරි ෂෙයා කරන්න නේද හැමදෙස්සම ඒ විහිළු පෝස්ට් වෙයි. ඊට පස්සේ ආපහු අනිත් ඒවයි ඔය ෂෙයා කර කර ඉන්නවලා පොඩ්ඩක් වැඩකට ඇති දේකුත් ෂෙයා කරන්න ඕනේ හරිද? සඳහන් කරනවා දිවයින පුරා පිහිටි පුරා විද්‍යාස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කළ තියෙන පුරා විද්‍යා දසතිය අදින් ආරම්භ වෙනවා කියලා. ඉතින් අද දවසේ සිට ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම් ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මේ වැඩසටහනේ මූලික අරමුණ බව සඳහන් කළා නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහත්මයා. ඒ වගේම තමයි සමස්ත ව්‍යාපෘති යටතේ පුරා විද්‍යාස්ථාන දහසක් සංරක්ෂණය කිරීම නියමිතයි කියලා සඳහන් වෙනෝ අදාර වෙන පුරාවිද්‍යා දසතිය තුළහි පළමු පියවර ලෙස හඳුනාගත් ස්ථාන 100ක වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතයි කියලත් වැඩිදුරටත් සඳහන් කරනවා. වගේම තමයි දැන් පුරාවිද්‍යා ස්ථාන සුරකීම සඳහා මහජනතාගේ දායකත්වයේ ඉහළ නැන්වීමේ අරමුණින් අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ප්‍රජා සංරක්ෂණ කමිටු පිහිටුවන්නත් මෙහිදී පියවරගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මම හිතන්නේ එක වඩාත් හොඳයි. මොකද සමහරක් වෙලාවට අපිට තේරෙන්නේ නැහැනේ මේ දේවල් දින වටිනාකම මොනවාගේද කියන එක දැනුවත් කරලා ඒ වගේම ඒ කට්ටියත් එක්කම එකතු වෙලා ප්‍රජා සංරක්ෂණ මේ කමිටු හදන එකේ මං හිතන්නේ ඒක හොඳ ප්‍රගතියක් තියෙයි. මොකද මේ මිනිස්සු ඊට පස්සේ දන්නවා මේක මොනතරම් වටිනවද මේක මොනතරම් පරිස්සම් කරන්න ඕනද කියන කාරණාව. එතකොට ඉතින් වැරද්දක් වෙන්න ගියත් ඒ වැරද්ද මං හිතන්නේ අනිවාර්යයෙන්ම නවතයි ඒ හැමෝම එකතු වෙලා. ඉතින් ප්‍රජා සංරක්ෂණ කමිටු හදන එක හොඳයි කියලා අපිට හිතෙනවා. ඉතින් ඒ නිසානේ ඉතින් මෙතනටත් ඒක ඇතුළත් කරලා තියෙන්නේ. මෙම ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා අදහස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් හා ඍජු මැදිහත්වීම් මත ක්‍රියාව නැන්වීමට සැලසුම් කළ තියෙනවා කියලා තමයි සඳහන් කළා තියෙන්නේ. මං හිතන්නේ මේක ඉතාමත් වැදගත් වැඩසටහනක්. මේ වැඩසටහන හරියටම ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතනවා. මොකද පුරාවිද්‍යාස්ථාන රාශියක් තියෙනවා ලංකාවේ. සමහර තැන් ගැන නම් ඉතින් ඇහැ කැරලා බලවත් නැති පුරාවිද්‍යාස්ථාන තියෙනවා. සංරක්ෂණය කරන ඕන තැන් තියෙනවා. අවුරුදු 100කට වඩා පැරණි තැන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒව පරිස්සම් කරන්න ගමේ මිනිස්සුන්ගේ සහයෝගිතාවයත් ලබා ගන්න එක මං හිතන්නේ මේ විදිහට සංරක්ෂණ කමිටු හදන එක නම් ඒක 100%ක් හොඳ වැඩපිළිවෙලක් වෙනවා. ඒකට ඉතින් එතකොට ඒ මිනිස්සුන්ටත් අවබෝධයක් තියෙනවා මේක මොනතරම් වටින දෙයක්ද මේක මොනතරම් පරිස්සම් කරන්න ඕනද කියන එක. ඊට අමතරව ඉතින් මේ සඳහා අමුතුවෙන් මේ අර ඊට පස්සේ නේද නිදන් ගොඩ ගන්න දේවල් එහෙම ඉතින් ලේසින් කරගන්න අමාරුයි. මොකද ඉතින් කවිටුව මැදිහත් වෙනවනේ නේද? මොකද මිනිස්සු කැමති ඉන්නේ හැම වෙලාවකම තමන්ට වගකීමක් දුන්නට පස්සේ වගකීම් මිශ්‍ර කරන එක රට වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන් මිශ්‍ර කරන මිනිස්සු අපේ ලංකාවේ ඉන්නවා. ඒක ඉතින් බහුතරයක් ඉන්නවා. සුළුතරයක් තමයි ඉතින් රට වෙනුවෙන් වගකීම් මිශ්‍ර කරන්න කියලා වෙන වෙන දේවල් කරන්නේ. ඒක වෙනම කතාවක්. කොහොම නැත් ඉතින් ලංකාවේ මේ අපි වෙනුවෙන් අපේ වටිනාකම් තියෙන තැන් ආරක්ෂා කරන්න අපේ මිනිස්සු ඉස්සරහට නාවොත් පුදුමයි. මොකද අපේ ලංකාව කියලා කියන්නේ හැම වෙලාවකම ආගන්තුක සත්කාර අතින් හැම තැනකින්ම ලෝකෙම අංකයකට මින්න රටක්. ඉතින් ඒ නිසා අපේ දේවල් පරිසම් කරන එක අපේ හිත ඇතුළට දැම්මොත් එහෙම මේක හැමෝම කරා. ඒක පාසල් වල ඉඳන්ම සිද්ධ වෙන්න ඕන කාරණාවක්. පාසලේ ඉඳන්ම ලංකාව පරිසම් කරන්න ඕන කියන කාරණාව, ලංකාව සතු දේවල් ටික පරිසම් කරන්න ඕන කියන කාරණාව ආවනම් මිනිස්සුත් එක්ක හරි සමීප විදියට මිනිස්සුත් එක්ක හරි සුහදව ගත කරන්න ඕන කියන කාරණාව ආවනම් මං හිතන්නේ මීට වඩා ගොඩාක් දේවල් මේ ඛේදවාචක තත්ත්ව අනිවාර්යයෙන්ම අඩු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හැමදේම වගේම ගෙදර ඉන්න කට්ටියටත් වගකීමක් තියෙනවා තමන්ගේ ළමයාව හරියට හදාගන්න. සමහර වෙලාවට ඉතින් අම්මා තාත්තා කොච්චර උත්සාහ කරත් ඉතින් දරුවෝ නොම ගැන අවස්ථා තියෙනවා. ඒතන අපිට කරන්න දෙකුත් නැහැ. හැබැයි ඉතින් අර මූලික අරිතාලම හරියට වැටුනේ නැත්නම් එහෙම ප්‍රශ්න ගොඩයි කියන එකත් මතක් කරගන්න ඕනේ. කොහොම වුණත් අද ඉඳන් පුරාවිද්‍යා දසතිය ආරම්භ වෙනවා. හරි ලස්සන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද කියලා තියෙන විදිහටම වැඩ කරනවා නම් හොඳයි. ඉතින් ඒ විදිහටම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අහමු මේ සින්දුව. දෙකේම සුපර්ම් රේඩියෝ හැගෙන ඉන්නවා.

0: Asuna via ekran, asuna via internet. Supreme Radio, Supreme Radio, Supreme Radio. Magi hande, magi rata.
1: ඔයා තරඟ කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස්ටේනස් සම්මේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 0012
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
10: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්
11: මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා
12: මගේ නම ප්‍රියරත්න මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා මේ ඇතරම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා දවසට 10ක් 15ක් ගන්නවා ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් බොහොම සන්තෝෂයක් ලැබුණා මං හරි දා විඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීම පිළිබඳව ඇතරම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශ්වාසයක් කරනවා මේ මුදලක් ලැබුණාම මේ ජීවිතය යොදා ගන්න පුළුවන් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරකට ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
10: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
13: 89.1 89.3
3: Supreme Radio

ටයි විඩාටේ වෙසේ නව යයි දැන් බලාව ඉක්මට මතයි කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටික මතයි කරන්න මෝනේ මේ මතයි කරන්න ලෑස්ති වෙන්න ඔයාගේ හීන දිනා ගන්න ඔයා රොදව් කරන එනල්බී අද සම්පත ගැන. එනල්බී අද සම්පත ඔයා ගන්නව නම් ඔයාගේ එදා දවසේ වියදම පිරිමහ ගන්න පුළුවන්කම තියෙනවා. එදා දවසේ වියදම විතරක් නෙමෙයි යන්නේ, ඔයාටේ සතියම වුණත් අරගෙන යන්න පුළුවන්. නෑ නෑ, සතියම නෙමෙයි මාසෙම වුණත් පුළුවන්. මොකද දැනට දීලා තියෙන විදියට මේ ඔය පවුලක් මාසෙක නඩත්තු කරන හතර දෙනෙක් විතර ඉන්නවා නම් 60,000 ගණක් 70,000 ගණක් හිමීට කාලා බීලා ඉන්න පුළුවන් කියලා කියනවානේ මාසෙක. කියන්නේ හිමීට හරිද අඩුම වියදමකින් කාලා බීලා ඉන්න පුළුවන් කියලා කියනවානේ. අන්න ඒකට චුට්ටක් එහෙන් ඔයාට කාලා බීලා ඉන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම අද සම්පත මිලදී ගන්න ඕන නම් එහෙම මාසෙකට වඩා වැඩිම පුළුවන්. හරි, මහජන සම්පත හැබැයි ගන්න ඕනේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ආරද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් තමයි අද සම්පත ජයග්‍රහකයෙක් විදිහට ඔයාව තෝරා ගන්නෙ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තවත් තෑගි අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. දැන් අද සම්පතේ පැත්තෙන් උදව් කරාදී අපිට අපේ ජීවිතේ හදා ගන්න මෙල්වත් ලෑස් වෙලා ඉන්නවා. වෙල්ඩින් කර්මාන්තේ ඉන්න අයට නවමු පියවරක් තියන්න උදව් කරන්න. විශේෂයෙන්ම දැන් සමහර අයට තියෙන ප්‍රශ්න තමයි බලශක්ති කාර්යක්ෂමතාවයක් නැහැ. පිරිසිදු නිර්වාද වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න විදියක් නැහැ. ඒකට හේතුව හරි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න නැති. ඉතින් ඒ නිසා වාට පුළුවන්කම තියෙනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩම පාවිච්චි කරන්න. මොකද නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අවම ලෝබර, ඒ වගේම අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වාද වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආපහු පාරක් ඔයාට කතා කරලා කියයි මේ තව වැඩක් තියෙනවා, මේ වැඩෙත් ඔයාම කරලා දෙනවද, මොකද ඔයා වැඩේ හොඳටම කරා. අන්න එහෙම කියලා කියන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන ගමන් ඔයා දන්න සාස්ත්‍රයේ හරි අපූර්වවට හොඳ විදියටම නිමාවකින් යුක්තව කරොත් තමයි එහෙම කතා කරන්නේ. එහෙම කරලා තියෙන නිසා තමයි ඔයාට එහෙම කතා කරන්නේ. ඒ නිසා බය නැතුව මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න කියන එකත් ඔයාට මතක් කරන්න ඕනේ. හරි හරි, ඉතින් හස්බන්ඩ් දෙන බඩු ලිස්ට් එකේ හැටියට නේද හස්බන්ඩ් හිතනවා ඇති මම මේ සල්ලි ගහෙන් කන්නා කියලා වෙන්නත් හිතාගෙන ඉන්නවා ඇති. මේ ටික ඔක්කොම අරන් යන්න ඕනේ, මං කොහොමද අරන් යන්නේ, මේ තියෙන වේදන් එක ගෙදරට ඔක්කොම ටික අරන් යන්න එපැයි කියලා හස්බන්ඩ් හිතනවා වෙන්න පුළුවන්. බය වෙන්න එපානේ, ඔය ගෙදරට ඕනගෙන බඩු ටික ගන්න පුළුවන් කසාගිරි ග්‍රීන් සෝප් එකට වා ගියොත් එහෙම අඩු ගානකට බණ්ඩ ඔයා ඔයාට ඔය දාලා තියෙන ලිස්ට් එකම අරගෙන යන්න පුළුවන්. තව සල්ලි ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද කසාගිරි ග්‍රීන් සෝප් එකේ බණ්ඩවල ගාන අඩුයි, ප්‍රමිති අඩු නිසාද එහෙම ගානඩු කළ තියෙන්නේ? නෑ නෑ නෑ, ඒක නෙමෙයි කාරණාව. ප්‍රමිතිය උසස්, ඒ වගේම තමයි අතරමැදියොන්ට අනවශ්‍ය ගණන් කසාගෙන ග්‍රීන් සුපර් ගෙවන්නේ නෑ. අතරමැදියොන්ට ගෙවන ගාන වෙනුවට ඔයාට ඒ ගානත් අඩු කරලා ඉතාමත් අඩු මුදලකට කසාගෙන ග්‍රීන් සුපර් වෙතින් බාණ්ඩ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ළඟම තියෙන ශාඛාවට යන්න. දැනට ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය, කඩුවෙල, ගනේ මුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල. තවත් බොහෝ ශාඛා මේ වසරේදී ඔන්න ආරම්භ කරන සූදානමින් ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ. කසාගෙන ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගෙන ග්‍රීන් සුපර් වෙත අදම යන්න. මේ ගැන වැඩි විස්තර දැනගන්න 01162 කතා කරන්න. 01162 කතා කරන්න කියන එක මතක් කරන ගමන් අපි ලෑස්තියි කෙටි විරාමයකට යන්න. එහෙනම් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ හංගින ඔයාවත් එකතු කරගන්න ගමන් අපි අහමු සින්දුවක් නෙමෙයි, කෙටි විරාමයකට යමු. විරාමෙන් පස්සේ ආපහු අපේ කතාවට එමු.

0: Supreme Radio.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයක.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
4: මෙන්වා බෙතින් දන්න කියන GI box bar. Fiber laser, CNC laser, plastic laser සමග නවීන laser තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල opening production වෙතින් අමතන්න 011 2739 188.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඉතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
4: හිතට ශක්තිය
6: සිරුරට සුවය
7: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
8: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
9: කලර්ස් ගුණ පිළිකෑම
10: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
9: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වලකාලමු.
11: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උන වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLV තනඩිතහනය නුතුර

0: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3

රස පිරඩු කතා අරගෙන උදෙන්වා. උදෑසනයි විනාඩි 51යි දැන් වෙලාව. සාමාන්‍යයෙන් මොය අපේ ගෙවල් අලුත් වැඩියා හැම කරද්දී අපිට හම්බෙන දේවල් තියෙනවානේ. හම්බෙන දේවල් කියලා කියන්නේ හම්බෙන කට්ටිය සාමාන්‍යයෙන් කරපොත්තෝ ඊට පස්සේ ආපහු ඔය මේ නිකන් හරි හිතන්න පොළව කඩනවා වගේ එහෙම මේ අපිට හම්බෙන වැඩිපුරම කූඹි ජනාවාස. ඒ විතරක් නෙමෙයි අපිට හම්බ වෙනවා නයි එක එක සර්ප ජාති එහෙම හම්බෙනවා නේද බිම එහෙම කඩද්දී. ඊට අමතරව තව මොනවාද හම්බෙන්නේ කියන්නකො. ඊට අමතරව මීගොල් වල එහෙම ගොඩාක් අපිට හම්බ වෙයි. සාමාන්‍යයෙන් අපි ගෙවල් අලුත් වැඩියා කරද්දී අපිට ඒ වගේ අය තමයි වැඩිපුරම හම්බ වෙන්නේ. හැබැයි දන්නවද බ්‍රසීලයේ ඉටකාජා ප්‍රදේශයේ නිවසක් අලුත් වැඩියා කරන්න හදද්දී පොළව කඩන්න හදද්දී හම්බ වෙලා තියෙනවා ඉබ්බෙක්. දැන් ඉබ්බෙක් ඉබ්බෙක් හම්බලා තියෙන්නේ කොහොමද කියන වාරේ හිතනවා වෙන්න පුළුවන්නේ. මෙතන තියෙන පුදුමේ තමයි ටයිල් වලට යට වෙලා සම්පූර්ණ වැහිලා තිබ්බ පොළව යට අවුරුදු 10ක් තිස්සේ මේ ඉබ්බ හිර වෙලා ඉඳලා තියෙනවා. අවුරුදු 10ක් හිතන්නු කවුරුදු 10ක් ලෙසද කියලා. අනිත් කාරණේ තමයි පන පිටින් ඉඳලා තියෙන්නේ. ඔව් හුස්ම ගන්න ගමන් තමයි මේ ඉබ්බ ඉඳලා තියෙන්නේ. මේ ඉබ්බව හම්බ වෙලා තියෙන්නේ මේ විදියට. කොහොම හරි මේ ඉබ්බව හම්බුනාට පස්සේ මෙයාට නම තියෙනවා ඩෙනටෙලෝ කියලා. කොහොම හරි මේ ඩෙනටෙලෝ හරිම ප්‍රසිද්ධියට පත් වෙනවා හිතාගන්නවත් බැරි විදියට ඉක්මනටම. දැන් මේ දවස් ටිකව FB එකට එහෙම ගියා නම් අනිවාර්යයෙන්ම මේ ඉබ්බගේ කහපාරට හුරු ස්වභාවයක් තියෙන ටිකක් කට එහෙම විකෘති වෙලා තියෙන ඉබ්බෙක් ඔයා දකිනවා ඇති. විද්‍යාඥින් නම් කියන්නේ ශරීරයේ පරිවෘත්ති ක්‍රියාවලිය උපරිමයෙන් මඩු කරගෙන පොළව යට වේයන් පණුවන් ආහාරයට ගනිමින් කාන්දු වෙච්ච තෙතමනේ උරා බොන ගමන් ජීවිතය රැක ගන්න ඇති කියලා. උපරිම අඩු කරලා තමයි තියෙන්නේ ශරීරයේ පරිවෘත්ති ක්‍රියාවලිය. ඒ විදිහට අවුරුදු 10ක් සාමාන්‍යයෙන් එයාගේ ජීවිතය රැක ගන්න ඇති කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ කැස් බෑව යුබ කියන જાතියට ආයුෂ වැඩි කියලා. ඉතින් අන්න ඒ විදිහට එයාගේ ජීවිතය මේ පරිස්සම් කරගන්න ඇති කියලා විද්‍යාඥින් සඳහන් කළා තියෙනවා. කොහොම හරි අවුරුදු 10ක් තිස්සේ තෙරපීම නිසා කටුව විකෘති වෙලා තියෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා. දැන් මේ ඉබ්බව හොයාගත්තට පස්සේ මේ ඉබ්බට මේ ආලෝකය එකපාරම දරා ගන්න අමාරු වෙලා තියෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මාස 7ක් යනකම් වනජීවී සුරකුම් මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබලා දීලා තියෙනවා. ඉතින් ප්‍රතිකාර දුන්නට පස්සේ යළි ප්‍රකෘති තත්ත්වයට පත් වුණාට පස්සේ උන ඩෙන්ඩ්‍රලෝව මේ නිදහස් කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ ඉබ්බව නිදහස් කරලා තියෙනවලු. ඉතින් ඒ විදිහට තමයි බ්‍රසීලයේ පැත්තේ මේ ගෙවල් එහෙම කඩද්දි හම්බ වෙන්නේ, දේවල් හම්බ වෙන්නේ. අපේ ඉතින් සමහරක් විට නිදානක් එහෙම හම්බුනොත් කියලා හිතාගෙන ගෙවල් එහෙම කඩනවා. හැබැයි අපිට හම්බුනොත් හම්බ වෙන්නේ ඉතින් එක්කෝ නයිගුලක් එන්න පුළුවන්, නයි බිත්තර ටිකක් එන්න පුළුවන්, සර්ප බිත්තර ටිකක් එන්න පුළුවන්, ඒ වගේ දේවල් නේද? කොහොම හරි බ්‍රසීලයේට කාචාවලින් ඔන්න හම්බ වෙලා තියෙනවා. හරි අපූරෝ ඉබ්බේ කවුරුදු 10ක් තිස්සේ පන බේරන් හිටපෙක මොමද ඇ නේද? මෙහෙම ටයිල් පොලොවක් මැද්දේ තව නිකන් වටේම හිර වෙලා තියෙන පොලොවක් මැද්දකින් හුස්ම ටිකක් අරගෙන කොහොම හරි තියෙන චූරි චූටි දේවල් ටිකක් කාලා පෙර හිටියා කියලා කියන්නේ ඉතින් නේද? නිකන් නිකමට කල්පනා කරලා බලන්න අපි එහෙම කළුවර කාමරයක කිසිම දෙයක් නැතුව තියෙන කොහොම අපි කොහොම ජීවත් වෙද නේද? අපිට නම් ඉතින් එච්චර කාලයක් ජීවත් වෙන්න බෑ මන් නම් දන්නවා. කළුවර කාමරේ ගිහින් කියලා කියන්නේ කොහොමද අපිට නිකන් අර මොනවාද සිහ විකල් වෙලා මොනහරි දෙයක් වෙයි සමහර විට. එහෙම දෙයක් වෙයි නේද? මට නිකමට හිතන හැම වෙයි කියලා. නිකන් හරි ওই කළුවර වැඩි වීගෙන එනකොට සමහර අයට මේ උදේ එනකොට එහෙම ඔළුවක එක්කෝ මෙහෙම හැදෙනවා. උදේ වීගෙන එනකොට නිකන් වැඩට යන්න තියෙනවා කියලා මතක් වෙනකොට ඔළුවක එක්කෝ මෙහෙම හැදෙගෙන එනවා. බොස්ට කෝල් කරපු ගමන් බොස් කියන්න ඕනේ නෑ ඔයා මෙල්ඩෝල් බොන්න මෙල්ඩෝල් බිව්වම ඉක්මනට හොඳ වෙනවා ඔයා එන්නකෝ බලන්නකෝ අඩු වෙන්නේ නැද්ද කියලා බොස් කියන්න ඕනේ. හරිද? මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඉක්මන් සහනය ලබා දෙනවා උන කැස්ස හෙම්බිරිසාව හෙසරද එහෙම තියෙනවනේ. ඇඟපත වේදනාව එහෙම තියෙනවනම් විශේෂයි. සමහරු වැඩ කළ හවසට යන්නේ ඇඟපත වේදනාවත් එක්ක. ඉතින් ඉක්මන් සහනය ගන්න පුළුවන් මෙල්ඩෝල් බිව්වොත් එහෙම. ඒ අතරේ මතක් කරන්න ඕනේ ඔයාගේ ජීවිතේ ඔයාට හොඳම දේවල් ටික කියන්න. ඒ කියන්නේ හොඳම දේවල් ටික කියන්නේ ඔයාට සුබම ආරංචි කියන්න එකතරා ඉන්නවා කියන එකේ තමයි. NLB ධන නිධානය ලෑස්ති. ඔයා මීළඟ කෝටිපතිය කියලා කියනව. ඔයා කෝටිපතියෙක් කරන්න මෙච්චර දුකක් නෑනේ විඳින්නේ. රුපියල් 40යි යන්නේ. රුපියල් 40ට කෝටිපතියෙක් වෙන්න කැමති නැද්ද? රුපියල් 40ක් වේදන් කළා කෝටි 12ක් වාට හම්බුනොත් හරියට අර මේ නුවර හම්බ වෙච්ච කෙනා වගේ නිකමට හිතන්නේ කුඩරට ජයග්‍රහයකෙක් බිහි කරා. හඳ උඩරටින් තමයි බිහි කරේ. එයාව ගිහිලංග කෝටිපතිය ඔයා වුණොත් එහෙම නේද? ඔයාට නිකන් හරියට උනොත් එහෙම කෝටි 20ක් එහෙම හම්බුණා කියලා
හම්බෝ කොච්චර දේවල් තියෙනවද නේද කරන්න. එහෙනම් ඉතින් දැන් හිත හිත ඉන්නතෝ යන්න NLB ධන නිධානයක් මිලදී ගන්න රුපියල් 40කට ලොකු දේවල් ටිකක් කරගන්න පුළුවන්කම තියෙනවා. ජාතියේ මහා ධන සම්පත තමයි NLB ධන නිධානය කියලා කියන්නේ. ඔයාලට Sunday bonus වාසනාවත් සෑම ඉරිදාවකම ඔන්න හිමි කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක මතක් කරගන්න ගමන් අපි යමු සින්දුවක් අහන්න. දිගටම Supreme Radio the welcome show ආගෙන ඉන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට අලුත් ගයක් එහෙම අරගෙන අලුත් වාහනයක් එහෙම අරගෙන එනකොට ඔයාලට කියන්න පුළුවන් මම ඉතින් ඔයාගේ මතකේ තියාගෙන ඉන්නවා මං ඔයාව අයින් කරා කියලා කියන්න පුළුවන් අපේ පරණ ගෙදරට. එහෙම කියන්න පුළුවන් නේද?

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ එල්ල්ව තනඩිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනිදහනය වලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදේට ඇහෙන සද්ද අතරට වෙල්කම් ෂෝ.
1: උදේ 9යි විනාඩි 7යි දැන් වෙලාව. 9යි 9ට ගන්නවා කියලා හිතන් හිටියට 9:07ට ගන්න සිද්ධ වුණා. සින්දු වෙලස් නැගි වුණානේ. හරි, එහෙනම් මතක් කරන්න ඕනේ අපි අවසාන පැයට ඇවිත් තියෙන්නේ. අවසාන පැයත් අපිත් එක්ක මේ ගමන යන එකතුලා ඉන්නවා ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය අපේ ගමන් වලට ගොඩක් උදව් කරනවා නේද? ඉතින් ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්කත් එකතුලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. විතරක් නෙමෙයි, මෙල්වා ජීයි වට ඔයාට විශ්වාසෙන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මෙල්වා කියලා කියන්නේ විශ්වාසයේ 1000ක් තියාගෙන වැළඳ පොලේ ඉන හොඳම කෙනා නිසා මෙල්වා ජීයි වට ගැනත් ඔයා විශ්වාස එහෙම මේ නිකන් සැකයක් එහෙම තියාගෙන ඉන්න ඕනේ නැහැ හරිද? විශ්වාසයේ උපරිමයි 1000යි කියලා හිතාගන්නකෝ. ඒකන මතක් කරන ගමන් ඔයා එක්කන් යන්න හදන්නේ මම මේ දවස්වල ෆුට්බෝල් තරගාවලිය පැවැත්වනා කියලා හැමෝම දන්නවනේ. ඉතින් පාපන්දු තරගාවලිය ගැන හැමෝම අවධානය යොමු කරන් ඉන්නවා. ඉතින් මේ දවස්වල ඔය අවධානය යොමු වෙලා ඉන්න තරු අතර ඉහළම තරුවක් තමයි මේ නෝවේ කණ්ඩායමට තරග කරන අර්ලින් හාලන් කියලා කියන්නේ. මම හිතන්නේ අනිවාර්යෙන්ම ඔයා හාලන් කියන නම ඇහිච්ච ගමන්ම දන්නවා ඇති. අර අමුතු විදිහේ මූණුත් එක්ක මේ දවස්වල TikTok එකේ වයිරල් වෙලා ඉන්න කෙනා නේද කියලා. නේද? TikTok එකේ වෙන්න පුළුවන්. එතකොට මුළු ලෝකෙම වෙන්න පුළුවන්. මේ දවස් දෙකේම අර්ලින් හාලන් ගැන කතා කරනවා. කවුද මේ අර්ලින් හාලන් කියලා කියන්නේ? අර්ලින් හාලන් කියලා කියන්නේ නෝවේ ජාතික ක්‍රීඩකෙක්. විශේෂයෙන්ම තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් තරගවදින ක්‍රීඩකෙක්. ඔහුගේ නම තමයි අර්ලින් හාලන්. එතකොට ඔහු ඉපදලා තියෙන්නේ 2000 ජූලි මාසේ 21 වෙනිදා. මේ මාසේ යාගේ බර්ත්ඩේ එකක් තියෙනවා. නිකන් හරි කොහොමද නේද, නෝබේ කණ්ඩායමට පුළුවන්කම ලැබුණොත් එහෙම ඔසලානේ ගන්න. කොහොම වෙයි දන්නේ මොන වුණත්. මොකද මම ලොකු පාපන්දු ලෝලියෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම ගැන හරියාකාරයෙන් කියන්න දන්නේ නැහැ. හැබැයි මම මේ දවස් ටිකේම මේ හාලන් ගැන විස්තර හැමෝම කියනවා. හැමෝම හොයන නිසා බැලුවා කවුද මේ හාලන් කියන්නේ කියලා. මම YouTube එකේ සර්ච් කරලා බැලුවා, තරග කීපයක් බැලුවා. ඊපස්සේ හාලන් තරග වදින විදිය හරි අමුතුයි, හරි ප්‍රවේගකාරී වගේම හරි සැහැල්ලු වෙන්නේ ආ තරගයට මුහුණ දෙනවා. ඒ වගේම තමයි ඔහු ගැන හැමෝම කතා කරන විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ඔහුගේ මුහුණේ ඉරියව් සැඩින් සැඩි හරි අමුතු විදිහට වෙනස් වෙනවා. ඒක එක එක බීම් සැදිර තියෙනවා. හැමෝම මේ හාලන් කියලා දකින්නේ හාලන්ගේ හැදිච්ච රූපත් එක්කම තමයි. මොකද හාලන් මේ දවස්වල TikTok එකේ වෙන්න පුළුවන්, FB එකේ වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය අතර ඉතාම ජනප්‍රිය තරුවක් වෙලා ඉන්නේ. හිතන්නකෝ උස කොච්චරක්ද. ඔයාට උසර උසේ පේනව නේද? උස අඩි 6යි ඇඟල් 5ක් විතර වෙනවා. මොහු විශේෂම කාරණේ වෙන්නේ මේ මොහු තරග පටන් ගන්නේ තමන්ගේ වෘත්තීමේ පාපන්දු තරග පටන් ගන්නේ අවුරුදු 15 අවුරුදු 15 ඉඳන් ආපු ගමනේ මේ වෙනකොට අවුරුදු 26ක් ඔහුට. මේ වෙනකම්ම ඔහු පාපන්දු වෘත්තිය තුළින් තමන්ගේ මුදල් එක් රැස් කිරීම සිද්ධ කරනවා සහ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවයක් කරන කෙනෙක් බවට පත් වෙලා තියෙන. විශේෂම කිව්වොත් එහෙම අර ප්‍රබලතම භයානකම ප්‍රහාරකයන් අතරේ අර්ලින් හාලන්ඩ් ඉන්නවා කියන එකත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔහු ප්‍රීමියර් ලීග් පළමු වාරයේදීම ගෝල වාර්තා බිඳ දාපු කෙනෙක්. ඒ වගේම තමයි UEFA චැම්පියන්ස් ලීග් තරගාවලියේ ඉතා කුඩා වයසින්ම ගෝල විශාල සංඛ්‍යාවක් රැස් කරපු ක්‍රීඩකයෙක්. මැන්චෙස්ටර් සිටි FC සමග ලීග් ශූරතාවය එතකොට තවත් ගොඩාක් ප්‍රධානතම කණ්ඩායම්වල ජයග්‍රහණය ලබන ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඉතින් ඔහු විශේෂ වෙන්නේ ඇයි කියලා ඇහුවත් එහෙම ඔහුට පුළුවන්කම තියෙනවා ඉතා වේගෙන් දුවන්න. ඒ වගේම තමයි ශක්තිමත් ශරීරයක් ඔහුට තියෙනවා. පාද දෙකෙන්ම ගෝල ගහන්න ඔහුට පුළුවන්කම තියෙනවා. හෙසෙන් ගෝල ලබා ගන්නත් ඔහු දක්ෂයි. මං හිතන්නේ ඔබ නිකන් හරි බලෝනම් එහෙම පහුගිය දවස් දෙකේ තරඟ අනිවාර්යයෙන්ම ඔබ දකින්න ඇති හාලන් ක්‍රීඩා කරන විදිය. මේ වෙනකොට ලියනල් මෙසී වගේම රොනාල්ඩෝ වගේම ප්‍රසිද්ධියට පත් වෙන ගමන් තියෙන කෙනෙක් තමයි හාලන් කියලා කියන්නේ. හරියටම කිව්වොත් එහෙම ප්‍රසිද්ධියට පත් වෙලා තින්නේ. මොකද මුළු ලෝකෙම කතා කරන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා මේ හාලන්. හිතන්නකෝ ඉතින් නේද, මේ අවුරුදු 26ක් වෙද්දී මුළු ලෝකෙම දන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. අවුරුදු 15 තමන්ගේ වෘත්ති ජීවිතේ පටන් ගන්න තියෙනවා. විශේෂම කාරණේ වෙන්නේ ඔහුගේ තාත්තත් වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක්. ඉතින් ඒ නිසා අර්ලින් පොඩි කාලේ ඉඳන්ම පාපන්දු පරිසරයක තමයි හැදිලා වැටලා තියෙන්නේ. කෝමාරිතින් මේ දවස්සගේ හැමෝම කතා කරන්න ඉතින් අර්ලින් හාලන් ගැන තමයි ඉතින් මොකද ටික්ටොක් එකට ගියත් ෆේස්බුක් එකට ගියත් එහෙම නැත්නම් YouTube එකට ගියත් හැම පැත්තකම අර්ලින් හාලන්ගේ විශේෂම අවස්ථා හැම තැනකම තියෙන ඔහු මේ පන්දු ලබා ගන්න විදිය පන්දු යොමු කරන විදිය ඒ හැම දෙයක්ම හරිම ලස්සනට පෙන්නුම් කරන විශේෂම කාරණය ඔහු හරිම මේ හැමෝටම ඒ කියන්නේ තරඟය ඇතුළේදී උද්වේග කරවෙන එක ඒක වෙනම දෙයක් හැබැයි ඉතින් ඔහු තරඟින් පිටදී හරිම සාමාන්‍ය මනුස්සෙක් විදියට හැමෝමත් එක්කම වැඩ කටයුතු කරන ආකාරය හැම තැනකම පේන්න තියෙනවා. ඉතින් FIFA ලෝක කුසලානයේදී වැඩිපුරම මේ දවස් දෙකේම අනිත් තරඟ ප්‍රබලතම කණ්ඩායම් අතරින් නෝර්වේ කණ්ඩායමේ ඉන්න හාලන් ගැනත් හැමෝම අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔය නිකමට ඉන්න ගම පොඩ්ඩක් බලන්නකෝ නෝර්වේ කණ්ඩායමේ අර්ලින් හාලන් ගැන අනිවාර්යයෙන්ම ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙයි. ගෝල ගහන විදිහ ඉතාම හරිම සරලයි. හැබැයි ඉතින් ඉතාම ප්‍රබලයි. ශක්තිය සහ වේගයකට තියෙන සහ දුවන හැම වෙලෙම ඔහුට අවධානය යොමු වෙනවා. තරගෙන් පස්සේ ලොකු ෂෝ එකක් එහෙම යා පෙන්නන්නේ නැහැ. හැබැයි ඉතින් සරල චරිතයක් වුණාට මේ වෙනකොට ලෝකෙම දන්න කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. හිතන්නකෝ ඉතින් ඒ තරම් ප්‍රබල දෙයක් කරන්න ඔහුට පුළුවන්කම තියෙන ඔහු කණ්ඩායමේ නායකයා නෙමෙයි. හැබැයි කණ්ඩායමේ තරුව තමයි අර්ලින් හාලන් කියලා කියන්නේ. නෝබේ කණ්ඩායමේ තරුව අර්ලින් හාලන්. නිකමට මේ YouTube එකේ හරි Facebook එකේ හරි TikTok එකේ හරි සර්ච් කරලා බලන්නකෝ ඔහු පන්දු ලබා ගන්න විදිය, පන්දු යොමු කරන විදිය හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. FIFA ලෝක කුසලානය ගැන හැමෝම බලාගෙන ඉන්න නිසා තමයි අර්ලින් හාලන් ගැන මේ විදිහට විස්තරය අරන් ආවේ. තව ඔහු ගැන කියන්න නම් කරුණු ගොඩාක් තියෙනවා. මොකද ඒ තරමටම ප්‍රබලයක් තමයි අර්ලින් හාලන් කියලා කියන්නේ. මේ වෙද්දි වැඩිපුරම මුදලට යන ඒ වගේම කියන්නේ මුදලට යන කියන්නේ වැඩිපුරම මුදල් උපයන ඒ වගේම තමයි තරුව අතරේ ඉහළම ඉන්න තරුවක් තමයි අර්ලින් හාලන් කියලා කියන්නේ. එහෙනම් දෙකටම හගෙන ඉන්න තව කතා තියෙනවා මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: Asuna vyai eka asuna vyai tuna Supreme Radio Supreme Radio Supreme Radio Wage handa wage rata
1: Oya taraga karanna one karyale inna kena ekkavat yaduwa ekkavat nemei ee hitupu oya ekka vitarai සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
1: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හැපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
7: Back to back, Sindhu Ahanna.
8: Let's go.
9: Every weekday at 4 PM, in Port Town, with Aashi Ali.
10: 89.1, 89.3.

කොහොමත් ඉතින් සමහරක් අයට ආලෝකෙ වැඩියෙන් ගිහම පේනවා. අර මේ වෙල්ඩින් වැඩ කරන කට්ටිය අර මූණට දාන්නේ ඒක දාගත්තේ නැතුණාම පස්සේ වංග එකට ගිහින් නම දන්නේ නැහැ. අර ඒක දාගත්තට පස්සේ ඒක දාගත්තේ නැතුණාම පස්සේ කොහොමත් ඉතින් ආලෝකෙ හතර අතේ කරකෙනවා. රෑට එහෙම නිදාගන්න හරි අමාරුයි නේ දෙක තිහ බලන් ඉඳලා. ඒක තමයි. ඒ ඔය වැඩ කරද්දි ඒ වගේ පරිස්සම් සහිත දේවලුත් පාවිච්චි කරන්න ඕනේ හරියද? අනේ වැඩේ කරන්න ඕනේ මට ඒකට ලොකු වේදමක් යනවා. ඉතින් සල්ලි වැඩිපුර වේදම් යනවා කියලා තලා ඒව එහෙම ගන්න නැතුව ඉන්න එපා. ඊට පස්සේ අසනීප වෙන්නේ ඔයානේ අපි නෙමෙයිනේ නේද? ඒ නිසා ඉතින් ඒවත් ගන්න ඕනේ. අනික වෙල්ඩින් වැඩ කරද්දි ඔයා අනිවාර්යෙන් මේකට හරියන ඔය මේ අර අපි කියන්නේ සාමාන්‍ය වෙල්ඩින් කූරු කියලා මම දන්නේ නැහැ. ඉතින් මම ඒක අහලා තියෙනවා. අනේ ඒව එහෙම හරියට පාවිච්චි කරන්න ඕනේ. විශ්වාසයෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තියෙන්නේ. දශක දෙක විශ්වාසත් එක්ක තමයි ඔයා ගාවට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ එන්නේ. නිෂ්පාදන කටයුතු වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. අවම ලෝබර අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වාද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. SL සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව විශ්වාසයෙන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්න. ඒකෙන මතක් කරන ගමන් ඔයාට මතක් කරන්න ඕනේ අද සම්පත ගැනත්. මොකද ඉතින් අද සම්පත ගන්නවා කියලා කියන්නේ ඉතින් අද වේදමට අතමිට සරු වෙනවා කියන එක තමයි. අද සම්පත ගත්තොත් ඔයාට පාඩුවක් නම් වෙන්නේ නෑ වාසියක් මිසක්. හරිද? ඒක විශ්වාසයෙන් කියන්නේ. ඔයා අනිවාර්යෙන්ම මහජන සම්පත අරගෙන ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපුවොත් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක 4 ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක 3 ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගිත් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ මතක් කරන්නේ අද වේදමට අද සම්පත වැඩියෙන් මිලදී ගන්න කියලා. හරි හරි, ඔය ඔක්කොම පැත්තක දාලා කෑම බීම ගැන වැඩිපුර අවධානය යොමු කරන කට්ටිය යන්න ඕනේ කොහෙටද? කසාගෙන ග්‍රීන් සෝෆා එකට. ඔක්කොම පැත්තක දාලා යන්න බෑ කියලා මම දන්නවා. ඒ වැඩ ටික කරන අතරතුරේදී යන්න ඕනේ කසාගෙන ග්‍රීන් සෝෆා එකට. වෙලාවක් හම්බෙච්ච ගමන් නිදහසේ ඔයාට අර හොඳ සුපිරිතම වෙනසල් අත්දැකීමක් ලබා ගන්න ගමන් බාණ්ඩ ඉතාමත් අඩු මුදලකට ඔයාට ගන්න පුළුවන්. ඇයි එහෙම අඩු මුදලකට ගන්න පුළුවන් වෙන්නේ? අතරමැදියොන්ට අමතර ගාස්තු ගෙවන්න වෙන්නේ ඔයාට. හරිද? මොකද කසාගල ග්‍රීන් සෝප් එක කෙලින්ම තමයි බාණ්ඩ ටික අරන් යන්නේ. එතකොට ඉතින් අතන මැදිවට කියලා අර ගාස්තුව මේ ගාස්තුව කියලා ඔයගින් ලොකු ගණන් අය කරන්නේ නැහැ අනිත් තැන්වල වගේ. කසාගල ග්‍රීන් සෝප් එකට යන්න අලුත් තැනක් නිසා ඔයාට ඕන තරම් බාණ්ඩ අලුත්ම විදියට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ශාකා තියෙනවා මාතලේ අතුරුගිඩිය කඩුවර ගණේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල. ඔබට අවශ්‍ය කරන හාල් සීනි පිටි පරිප්පු එතකොට අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ විතරක් නෙමෙයි ග්‍රොසරි අයිටම්ස් මේ හැමදේම දිවෙන අඩුම මිලට ගන්න පුළුවන් වෙන්නේ කසාගල ග්‍රීන් සුපර් වෙතින් විතරමයි. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-462-012 කතා කළාට විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් අපි යන්න ලෑස්ති කෙටි විරාමයකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න. බලව මතක් කරන්න උදේ 9:00 විනාඩි 31යි.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයක.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙති දන්න තියෙන GI box bar.
5: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කැෆේ විත් නිමේෂා.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේලවයයි විනාඩේ 38යි දැන් වෙලාව. දැන් කියන යන නිවස එක නම් ඒ තරම් හොඳ නිවස එකක් නන් නෙමෙයි. ඉතින් හැබැයි ඒක කියන්න ඕනේ මොකද දැනුවත් වීම සහ දැනුවත් කිරීම අපේ අතේ තියෙන වගකීමක්. ඔබේ විස්තර සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි මේකෙන් කියන්න ලෑස්ති වෙන්නේ. වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු වූ රියනතුරු වලින් පුද්ගලයන් 1424 දෙනෙක් මිය ගිහිලා තියෙනවා කියලා පොලිසිය සඳහන් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ජනවාරි 1 ඉඳන් ජූලි 5 වෙනිදා දක්වා වෙච්ච කාලය තුළ මාරක අනතුරු 1355ක් සිදු වෙලා තියෙනවා කියලා පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔහු සඳහන් කරලා තියෙනවා ජාතික අනතුරු වැළැක්වීමේ සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මේ විශේෂ වැඩසටහනක් තිබිලා තියෙනවා කියලා. ඉතින් එතන තමයි මේ අදහස ඔහු පළ කරලා තියෙන්නේ. 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව විවර සමස්ත මාර්ග අනතුරු සංඛ්‍යාව 108කින් සහ මියගිය සංඛ්‍යාව 110කින් ඉහළ ගොස් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ ඉතා බරපතල තත්ත්වයක් බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. විශේෂම කාලේ විශේෂම දේ වෙන්නේ 2025 වර්ෂයේ අදාළ කාල සීමාවට වඩා වැඩියෙන් මේ පාර රියනතුරු සිද්ධ වෙලා තියෙන එක සහ ඒ සම්බන්ධයෙන් මියගිය ගණන වැඩි වෙලා තියෙන එක. දවසින් දවස ඉතින් මාර්ග අනතුරු ඉහළ යනවා. මේක ලොකු මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද අපි කොච්චර ඇහුවත් අපිට අනිවාර්යයෙන්ම ෆේස්බුක් එක පැත්තේ ගියත් එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් ඇහුවත් අපිට හැමතිස්සෙම අහන්න හම්බ වෙන්නේ මෙන්න මෙහෙ අනතුරක් සිද්ධ වෙලා, මෙන්න මේ විදිහේ අනතුරක් සිද්ධ වෙලා කියලා තමයි අහන්න හම්බ වෙන්නේ. ඒ වගේම තමයි පවතින සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මෙම අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වෙලා ඇති අයගෙන් වැඩි පිරිසක් පදිකයින් සහ යතුරු පැදිකරුවන් වන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව ගෙවුණු මාස 7ක කාලය තුළ පමණක් යතුරු පැදිකරුවන් 488 දෙනෙකු සහ පදිකයන් 484 දෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවලු. මොනා කරන්නද නේද? ඒ කියන්නේ අනිත් මිනිසුන්ගේ දේවල් නිසා පාර යන මිනිස්සුත් හානියට පත් වෙලා අනතුරට පත් වෙලා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් තාමත් ඔබ හිතනවා නම් වාහනයක් අතර ගත්තට පස්සේ වේගෙන් යන එක තමයි ලොකුම වැඩේ කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නිකමට කල්පනා කරලා බලන්න, තාම මාස 7යි ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ මාස 7කුත් ගෙවිලා නැහැ, මාස 6යි හරියටම ගෙවලා තියෙන්නේ. මාස 6ට රියනතුරු 1000 ගණනක් සිද්ධ වෙලා තියෙනවා. කියන්නේ 1424 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ ඒක සුළුපටු කාරණයක් නෙමෙයි. රියනතුරු වලින් විතරක් ඒ තරම් ගාණක් මියනවා කියලා කියන එක ඔබ නිකමට හිතන්න මේ මෙච්චර හානියක් සිද්ධ වෙනකොට මොකක්ද අපි කරන්න ඕනේ කියලා. අපි අනිවාර්යයෙන්ම පරිස්සම දෙගුණ කරගන්න ඕනේ. අපි අවධානය වැඩිපුර යොමු කරන්න ඕනේ. මොකද සමහර වෙලාවට අපි නිසා නෙවෙයි වෙන්න පුළුවන්, වෙන කෙනෙක් නිසා අපිට හානියක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පාර යද්දි පරිස්සමට යන්න, පාර යද්දි තව මනුස්සෙක්ට කරදරයක් නැතුව යන්න. ඒ වගේම තමයි මත්පැන් පානය කරලා වාහන ධාවනය කරන්න එපා. අපි ඔබට කියන්නේ කොහොමත් ඉතින් මත්පැන් කියලා කියන්නේ ඔබේ ජීවිතයට හානියක්. ඒක කොච්චර කොහොම කිව්වත් සමහර මිනිස්සු ඒක ඉතින් මත්පැන් නොබුවොත් එහෙම ඒක මේ අර නිකන් වීරකමක්. මත්පැන් බොන එක තමයි වීරකම. මත්පැන් බොන්න නැති මිනිස්සයා නිකන් මොකෙක්ද ගානට දාන මිනිස්සු ඉන්න තැනක. ඉතින් ඒක එතනින් එහාට කියන දෙයක් නෙමෙයි. හැබැයි මත්පැන් පානය කරලා ඔබ වාහනයක් ධාවනය කරනවා නම් ඔබ නිසා හානියක් සිද්ධ වුණොත් එහෙම එතනින් එහාට ඉතින් තව මිනිස්සෙක්ගේ ජීවිතයකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඔබේ ජීවිතෙත් වන්දි ගෙවනවා. ඔබ පියවිසිහට ආවට පස්සේ ඔබේ හිත ඇතුළේ තියෙන වේදනාව මොන වගේද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හොඳ සිහියනොත් මිනිස්සු ගිහිල්ලා වාහන අනතුරු කරගන්නවා, ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් කල්පනා කරලා බලන්න මේ තරම් මිනිස්සු ජීවිතක්ෂයට පත්වෙන එකේ ඔබ ඔබේ පරිස්සම හදාගන්නේ කොහොමද කියන එක, ඊළඟ අනතුරෙන් වැළකෙන්න පුළුවන් විදිහට ඔබ ක්‍රියාපිළිවෙලක් ගන්න, හෙල්මට් දාන්න, ඒ වගේම තමයි පාරේ යද්දි පරිස්සමට යන්න, අනිත් වාහනේ කොහොමද එන්නේ කියන ගැන අවධානයෙන් ඉන්න, සයිඩ් කනන් හරියට බලන්න, ඒ හැමදේම බලලා වාහනේ ධාවනය කරන්න. එතකොට ආව පරිස්සම් වෙයි. එච්චරයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. පරිස්සම් වෙන්න එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි හම් වෙසෙන්දෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
3: ඔය එන්නේ පඬිතු නෝන
4: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
3: හදමු
5: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
3: දෙන්නම් කොහොඳ වර්ගයේ
5: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස්
6: මෙන්වා බෙති දන්න තියෙන GI බොක්ස් බා
7: ජීවිතේ වෙනසක් හොයන ඔබට
8: අතරින් මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොයි හරි
9: හිතට ශක්තිය
7: සිරුරට සුවය
10: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
9: ලස්සනට ඉන්න අලුත් රහස්
11: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
12: කලර්ස් අකුණ පිළිකෑම
13: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
9: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
12: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
14: Supreme Radio.

උදේ 9යි විනාඩි 54යි දැන් වෙලාව. අර සමහර වෙලාවට තියෙනවා අපේ ජීවිතයේ සමහර මිනිස්සු ඉඳලා ගියාට පස්සේ අපිට ඒ දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. මටත් ඒ වගේ තමයි. මටත් වෙනදට චාමරේ ඉන්න පුරුද්දට මම මයික්ස් දෙකම ඔන් කරනවා. හැබැයි පස්සේ තමයි මතක් වෙන්නේ චාමර නැහැ කියලා. හැබැයි ඒක හැම එකක් වෙන එකක් නෑ. මොකද හෙට චාමර එනවා. මේ හෙට චාමර එන්නේ පින් අතේ වැඩේ පොඩ්ඩක් ලෑස්ති කරගෙන පින් අතේ වැඩේ මොකක්ද කියලා තව පොඩි දවසකින් ඔයාට කියන්න මොකක්ද අපි කරන වැඩේ කියලා. ඒ කොහොම වුණත් මේ සමහර යාළුව නිවාඩු ගන්න බොරුබුරු අසනීප හදාගෙන නේද? ආ කෝණ කියයි, ඔළුව කැකුම කියයි, හිම්බිරිසාව කියයි නේද? කැස්ස කියයි, එහෙම නැත්නම් කක්කල් කැස්ස කියයි, එක එක ගේම කියනවා නේද? එහෙම කියනවා නම් ඔයා කියන ටක් ගාලා මේ බොරු කියන ලෑස්ති වෙන්න එපා. හරිද? මෙල් ඩෝල් එකක් ඔයාගේ බෑග් එකට මම දාලා තියෙන එකේ එකක් බොණ්ඩ දෙකක් හරි බොන්න කියලා කියන්නේ. අයි වයස අනුව කියන්න ඕනේ එක. හරිද? නිකන් හරි මේ අවුරුදු 10ක 15ක යාළුවෙක්ට එහෙම කියන්න එපා, ගොඩක් ඒවා බොන්න කියලා. හරිද? අවුරුදු 10කට එහෙම වැඩි නම් ඔය ඩොක්ටර් කෙනෙක් කියන විදිහට මෙල් වල අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕනේ. හරිද? ඔන්න කැස්ස හෙම්බිරිසාව ඒ හැම දෙයකම ඉක්මන් සහනේ අරන් එන්නේ. මෙල් ඩෝල් පැරසිටමෝල් විශේෂයක් කියන කමුත් එක්ක ගන්න එපා. ඔයාගේ පොකට් එකේ, පර්ස් එකේ, ගෙදර, එතකොට හැම තැනකම ඔයා අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් කාඩ් එකක් තියාගන්න. හැමතිස්සෙම ඔළුව කැකුම හැදෙන කෙනෙක් නම් ඔයා. එතකොට නිකන් හරි සෙනග මැද්දකට ගියපු ගමන් ඔයාට ටිකක් මේ අර කරදර ගතියක්, එතකොට ඔළුව කැකුමක් පටන් ගන්නවා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් බොන්න. ඉක්මන් සහනේ ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. අවු එහෙම ඇවිදින්න අමාරුයි නම් මෙල් ඩෝල් බොන්න. ඉක්මනටම කොමනු වෙනවා, කිසි ප්‍රශ්නයක් නෑ අත්දැකීමෙන් කියන්නේ. ඒ වගේම තමයි දැන් සමහර අය ඔළුව කැක්කුම් හදනවානේ සල්ලි ප්‍රශ්න මතක් වුණාම පස්සේ අයියෝ සල්ලි ටික නෑනේ හොයාගන්න, මම දැන් මොකද කරන්නේ, දැන් මේක මෙදා කාලේ වෙදි මං ගෙවන්න එපැයිනේ, එහෙම නැත්නම් මෙන්න මේක දෙන්න එපැයිනේ, දැන් කෑමට බීමට වේදන් ටික තියෙනවානේ කියලා ඔයාලා හිතනවා නම් ඔයා අනිවාර්යෙන්ම ලොකු වැරද්දක් කරගත්තු කෙනෙක්. ලොකු වැරද්දක් කරගත්තු කෙනෙක් කියන්නේ ඒ කියන්නේ ඔයා හම්බ කරන සල්ලි ටිකක් හරි ඉතුරු කරගන්න නැතුව අඩුම තරමේ රුපියල් 40ක් වේදන් කළා NLB එකෙන් ධන නිධාන හරි ගන්න තෝ හිටපු කෙනෙක්නේ. ධන නිධානයක් ගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාට කෝටි ගාණක් හැදෙනවා. උදාහරණ අරන් ආවේ කවුද දන්නවද? උදාහරණ අරන් ආවේ කන්ද උඩරටින් බිහි කරනු ජයග්‍රාහකයා. ජයග්‍රහකයා කීයක්ද? කෝටි 12.4ක්. NLB ධන නිධානයෙන් මේ මාසේ 29 වෙනිදා කෝටි 12.4ක සුපිරි ත්‍යාග මුදලක් ලබා දුන්නා. ඉතින් ඔබට පුළුවන්කම තියනවා ඊළඟට සමහරකට කෝටි 20ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝටි 15ක්, 16ක්, 17ක්, 18ක් වෙන්න පුළුවන්. ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්, 20 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා බය නැතුව NLB ධන නිධානය වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඒ ගැන මතක් කරන ගමන් එහෙනම් අදට වැඩසටහන නිමා කරන්න ලෑස්ති. ඒ වගේම තමයි අපේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔන්න සමුගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. පාපන්දු ලෝක කුසලාන පිටියට සමු දීලා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරගවට ස්පාඤ්ඤ සමග පැවති තරගයේ ගෝලකට බිඳුවක් ලෙස පරාජය වීමත් සමග තමයි ඔනෝහු ලෝක කුසලාන පාපන්දු පිටියෙන් සමුගන්නවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඉතිහාසයේ ඉඳ විශිෂ්ටතම ක්‍රීඩකගේ ක්‍රීඩා දිවිය ලෝක කුසලාන ජයග්‍රහකින් තොරව තමයි අවසන් වෙන්නේ. අපි දන්නේ කොහොම වෙයිද කියලා. කොහොම හරි ඊයේ දවසේදී කියන්නේ ඩලස් නුවර පැවති මෙම තරගයේදී අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයක් සමග ස්පාඤ්ඤ ජයග්‍රහණය කරපු අතර එහෙදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙලා තිබ්බා. ඒක ගොඩක් වෙලාවට අපි සෝෂල් මීඩියා වලින් දැක්ක, සෝෂල් මීඩියා වල වීඩියෝස් එක දිගටම ෂෙයා වෙන්න පටන් ගත්තා. කොහොම හරි 41 වෙනි මේ පසුවන රොනාල්ඩෝ බැලන්ඩෝ සම්මාන පහක්, ඒ වගේම චැම්පියන්ස් ලීග් කුසලාන පහක් සහ 2016 යුරෝ කුසලානේ දිනා තියෙන අතර ලෝක වාර්තාවක් තබමින් ගෝල 976ක් ලබාගෙන තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඔහු ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩකයා වෙනවා කියලත් සඳහන් වෙනවා. මේ අතරේ තවත් සුදුසුකම් ගණනාවක් ඔහුට තියෙනවා. ඔහු සඳහන් කරලා තියෙනවා ඒ දවසේදී මේ සිද්ධ වෙච්ච සිද්ධියත් එක්කම ලෝක කුසලාන පිටියට සමු දෙන්න. ඉතින් ඒ විදිහට ඔහු සමු දීලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ විදිහට ලෝක දේවල් සිද්ධ වෙනවා. ලෝකේ තවත් දේවල් ඔයත් එක්ක බෙදා ගන්න හෙට දවසේදීත් මම තනියම නෙමෙයි ශාමරත් එක්කනවා කියන එකත් මතක් කරන ගමන් තමයි අදට වැඩසටහන නිමා කරලා යන්නේ. හරයි, පරිස්සමට ඉන්න මනිෂාවෙත් තියෙන සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන ඒත් එක්ක සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්න පුළුවන් කියන එක මතක් කරන ගමන් එහෙනම් අදට මම සම්බගෙන යනවා. ගිහින් එන්න මම නිපුනිකා.

89.1 89.3 Supreme Radio

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. බෝවන් සුබෝදෑසනක් උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. ඔයා ගැන හිතන්න ඔයාට කියලා දෙන එකම දවස තමයි සුප්‍රීම් රේඩියෝ සුබර අඟහරුවාදා දවස කියලා කියන්නේ දින. දැන් ලයිෆ් ස්ටයිල් නිතර දෙවේලේ අහන කෙනෙක් නම්, ඒ කියන්නේ සතිය දවස් පහම එක දිගට අහන කෙනෙක් නම්, ඔයා දන්නවා සුබර අඟහරුවාදා කියලා කියන්නේ අපි පරිස්සමට ඉන්න ඕනේ, කොහොමද පරිස්සම් වෙන්න ඕනේ, කොහොමද මොන වගේ දේවල්ද අපේ ශරීරයට ගන්න ඕනේ, එතකොට අපි බෝවන රෝගවලින් ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද, ආයුර්වේද විද්‍යාවේදී අපි ඒ මොන වගේ දේවල් වලින්ද අපේ දේවල් කරගන්නේ, මෙන්න මේ වගේ ගොඩාක් දේවල් කතා කරන එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. සුවබර අඟහරුවාදා දවස කියලා කියන්නේ එහෙමනම් ඉතින් පුරුදු විදිහටම අදත් ලෑස්ති වෙලා ඉන්නවා ගොඩක් දේවල් ගැන කතා කරන්න. දැන් ගොඩක් දේවල් ගැන කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියනකොට ඔයා කල්පනා කරනවනේ මොන වගේ දේවල් ගැනද දැන් අද කතා කරන්න ලෑස්ති වෙන්නේ කියලා නේද? දැන් මෙහෙමයි, අපේ ගොඩක් වෙලාවල් වලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන කතා කරනකොට ඒ දේවල් ස්වභාව ධර්මයත් එක්කම යන දෙයක්නේ. ඉතින් මට හිතුණා අද මේ අපේ ඔය අහල පහලින් හොයාගන්න පුළුවන්. එතකොට අපේ වත්තේ පිටියේ තියෙන, කෙවත්තේ තියෙන අපි නොදන්න දේවල් වලින් අපිට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන චුට්ටක් අද දවසේදීත් කතා කරන්න ඕනේ කියලා. අද මුරුංගකොළ ගැන කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට අපි විතර ගැන ඔය අපේ තියෙනවනේ පුංචි පුංචි මිත්‍යා මත ටික කන්න, ඒ ටික ගැන චුට්ටක් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ විතරකුත් නෙවෙයි, උළුහාල් ගැන අපිට කුස්සියෙන් හොයාගන්න පුළුවන් මේ දිව්‍යමය ඖෂධය උළුහාල් ගැනත් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ දේවල් වල තියෙන සෞඛ්‍ය ප්‍රතිලාභ අපිට මොන විදිහටද ලබා ගන්න පුළුවන් වෙන්නේ, එතකොට මේ වගේ ಗುಣ මොන වගේද කියන දේ තමයි ඔන අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පැය දෙක, හරිද, මේ පැය දෙක මගේ අරගෙන නැතුව ඔයාට සිද්ධ වෙනවා දෙකට පහගෙන ඉන්න, එහෙම අහගෙන හිටියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ කියපු දේවල් ඔයාට දැනගන්න පුළුවන්කම තියෙන. එහෙමනම් ඉතින් මොකද කරන්නේ, පටන් ගමුද පුරුදු විදිහටම? හරි, දෙකට මහගෙන ඉන්න, අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ TikTok page එක පැත්තට ඇවිල්ලා මගේ live එකට join වෙන්න. ඔන්න මම අද live එකක් එනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔයාට පුළුවන් මේ පැත්තට call එකක් ගන්න 0112 510 510 ට. ඒ විතරකුත් නෙවෙයි, දැන් call එකක් ගන්න බෑ වගේ කියලා හිතනවා නම් ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් එවන්න 0718 89 83 89 83. එහෙමනම් ඉතින් මවින් පෙරේර මහත්මයාගේ ලස්සනම ලස්සන සින්දුව කියන අද වැඩසටහන පටන් ගන්න තමයි මම සූදානම් වෙන්නේ. දෙකට මහගෙන උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව. මම මනිෂා.

0: ඔයා තරග කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: 89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මත කරන්නගු දෙ දහයයි විනාඩි දහටයි.
2: දශක පහත් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස් ටේලර්ස් සරුවේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
4: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
7: back to back සින්දු අහන්න
8: let's go
9: Every weekday at 4 p.m. in Port Town with Aashi Ali.
10: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
11: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
13: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
14: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
15: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
16: සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරි තියාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උකස් සරව ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංක පමණයි ගැලපුණේ. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරයි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.1 Supreme Radio.
1: වෙලාව මතක් කරන්න අඟු 2:10 විනාඩි 31 දැන් වෙලාව.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුත.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac. The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
9: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිකු. තව එක පාරක් මටම කියාගන්න තැන් තියෙනවා තව එකපාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දී වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන්න වැඩි හරියෙ නෑ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න.
6: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
7: The Welcome Show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3
10: Supreme Radio.
7: මගේ හඬ, මගේ රට.
12: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන Supreme Lifestyle.
1: දහයේ විනාඩි 34යි දැන් වෙලාව. ඉතින් දැන් සුවපර අඟහරුවාදා දවස වුණාට පස්සේ අපි අනිවාර්යයෙන්ම අපි පරිස්සම් වෙන්න ඕනේ කොහොමද සහ අපේ ශරීරයට එකතු කරගන්න ඕනේ මොන වගේ ආහාරද කියන දේවල් ගැන අනිවාර්යයෙන්ම කතා බහ කරන්න ඕනනේ. ඉතින් මම අද පටන් ගන්නකොටම කිව්වනේ මේ දේවල් ගැන කතා කරනවා කියලා. මම ඔය අතරේ කිව්වා මුරුංගා කොළ ගැන තුන අද දවසේදී කතා කරනවා කියලා. දැන් කොන්න මුරුංගා කොළ ගැන කතා කරන්න තමයි මේ ලෑස් වෙන්නේ. ඇත්තටම මුරුංගා කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන හරිම අපූර්ව ඒ විතරක් නෙවෙයි වටිනාම වටිනා ඖෂධයක්. මොකද ලෙඩ රෝග ගණනාවකටම ගුණ දෙන ශාකයක් තමයි, එහෙමත් නැත්නම් පලා වර්ගයක් තමයි මේ මුරුංගා කොළ කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට අපි කන්න අකමැති නේද මුරුංගා කොළ වලින් එන අර අමුතු දුගඳ නිසා. ඒක දුගඳකුත් නෙවෙයි, සමහරක් වෙලාවල් වලට සුවඳයි, සමහරක් වෙලාවල් වලට දුගඳයි නේද? ඒ කොහොම වුණත් නන්නේ ඒ දේ නිසා අපි පොඩ්ඩක් කන්න මැලි කරන්න ඕනේ. හැබැයි ඉතින් මේකට චුට්ටක් තෙල් ටිකක් එහෙම දාලා නේද, හාල් මැස්සො දෙන්නෙක් තුන් දෙනෙක් එහෙම දාලා ගත්තොත් එහෙම අපි අනිවාර්යයෙන්ම කනවා. ඇත්තනේ නේද? හරි, ඉතින් මේ මුරුංගා කියලා කියන්නේ අපේ ගෙවත්තේ අනිවාර්යයෙන්ම තියෙන ඕන ශාකයක්. මොකද මුරුංගා කොළවල තියෙන මේ පෝෂණ පදාර්ථ ගැන කතා කරනකොට මුරුංගා කොළ කියන්නේ ඇත්තටම පෝෂණ ගබඩාවක්. මං එහෙම කියන්නේ මොකද කියලාත් මම කියන්නම්. ඇත්තටම මේ විටමින් ඒ වගේම විටමින් C අනිවාර්යයෙන්ම මේ මුරුංගා කොළවල අඩංගු වෙනවා. ඉතින් ඒ නිසා අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියට වගේම අපේ සමට ලොකු වටිනාකමක් ලබා දෙනවා මුරුංගා කොළවලින්. ඒ විතරක් නෙවෙයි කැල්සියම් මේ මුරුංගා කොළවල අඩංගු වෙලා තිනු. ඒ කියන්නේ අපේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරන්න ඔන්න මුරුංගා කොළවලට හැකියාවක් තියෙනවා. ඒවගේම තමයි යකඩත් මුරුංග කොළවල අඩංගු වෙලා තියෙනවා. ඉතින් යකඩ අඩංගු වෙලා තියෙනවා කියලා කියන්නේ අපේ රුධිරය වර්ධනය කරගන්න තොන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි ප්‍රෝටීන් ශරීරයට අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල වගේ ගොඩාක් දේවල් මේ මුරුංග කොළවල අන්තර්ගත වෙලා තියෙන පෝෂණ පදාර්ථ කියලා හඳුනාගෙන තියෙනවා. ඉතින් අනේ නිසා තමයි මම කලින්ම කිව්වේ මුරුංග කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ගෙවත්තේ අපි පැල කරගන්න ඕනම ශාකයක්. දැන් ගොඩාක් වෙලාවට අපේ අනම්මනම් දේවල් පැල කරගන්න හරි ආසයිනේ නේද? හැබැයි ඉතින් එහෙම නැතුව අපිට බෙහෙතකටත් අත්‍යවශ්‍ය වෙන අපේ ශරීරයට ගුණ දෙන. එතකොට අපිට එදිනෙදා වුණත් පලා වර්ගයක් අපේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් මේ මුරුංග වගේ දෙයක් අපේ ගෙදරම තිබ්බොත්. දැන් මම කියන්නම් මුරුංග කොහොමද අපේ ශරීරයට අපි එකතු කරගන්න ඕනේ කියලා. මුරුංග මැල්ලුම් විදිහට අපිට හදලා ගන්න පුළුවන් නේද? එතකොට මුරුංග සමහරව මුරුංග වලට පරිප්පු ටිකක් දාලා කිරි දාලත් මුරුංග ගන්නවා. ඉතින් ඔය ඕනම විදිහකට අපිට මුරුංග අපේ ආහාර රටාවට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් මම කියන්නම් ඇයි මුරුංග කොළ අපේ ඇඟට මෙච්චර හොඳයි කියන්නේ කියලා. අපේ ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ඉතා වේගෙන් ශක්තිමත් කරනවා. මම කලිනුත් කිව්වනේ නේද? ඒ වගේම තමයි රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න තොන මුරුංග උපකාරී වෙනවා. මුරුංග කියන්නේ මුරුංග කොළ. හරිද? ඒ වගේම තමයි මතක ශක්තිය වැඩි කරලා දවස පුරාම ඇඟට පුතුම සැහැල්ලුවක් වගේම ශක්තියක් ලබා දෙන්න පුළුවන් ශාකයක් එහෙමත් නැත්නම් පලා జాතියක් තමයි මේ මුරුංග කියලා කියන්නේ. එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම මුරුංග ගහක් ගෙදර වගා කරගන්න මතක තියාගන්න ඕනේ. මොකද අපිට සමහරක් කාලවලට පළදවණලා ගන්නත් පුළුවන් නේද? මැල්ලුම් විදිහට ගන්නත් පුළුවන්. ඔය ඕනම විදිහකට මුරුංග අපිට අපේ ශරීරයට එකතු කරගන්න උන පුළුවන්කම තියෙන. එහෙමනම් ඉතින් ඔන්න ඒ විදිහට තමයි ශරීරයට සෞඛ්‍යමය වාසි ගණනාවක් අරගෙන දෙන මුරුංග කොළ ගැන මම අද මුලින්ම මතක් කරේ. තව ගොඩක් දේවල් තියෙනවා මතක් කරන්න නේද? ඔක්කොම එකපාර මතක් කරන්නත් බෑනේ. මොකද කියන්නේ සින්දුවක් අහලෙමුද? ගොඩාක් අය ආසකෙන මේ දවස්වල මගෙන් ඉල්ලන සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් දිගටම අහගෙන ඉන්න ගමනටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 10 510 ට. දිගටම අහගෙන ඉන්න 10:10 විනාඩි 38 දැන් වෙලා 5.

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලාවම් මතක් කරන්න ගුද දහයයි වෙනඩි හතලෙසයයි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129 189 188.
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burst the bodas rakavala udasana hata.
4: Supreme Radio the welcome show.
3: Satya davas pahema ude hatata.
4: The welcome show.
1: Anugrahaya.
5: Wartha pita wartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane weladigena obat koti patiye kuwan.
6: Meltol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: මගේ හඬ, මගේ රටේ

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: දහයේ විනාඩි 52යි දැන් වෙලා ව. ඒ කියන්නේ ඊළඟ පැයටත් යන්න ඔන්න මෙන්න තමයි මේ දැන් එන්නේ. ඊට කලින් හැබැයි මේ පැත්තට කතා කරපු කට්ටියක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපේ TikTok live එකට එකතු වෙලා ඉන්න කට්ටියක් ඉන්න තින. ඒ කට්ටියගෙන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ නේද? මම යනවා මුලින්ම මේ පැත්තට කෝල් කරපු කට්ටිය ව මතක් කරන්න. කැස්බෑවට යනවා. කැස්බෑවෙන් සමන්ත මට කතා කරා. පුතා ජනිත් වගේම දොල දෙන්න පවනී වාසනායි යාළුව හැමෝමයි අපේ රට රැකගන්න සටන් කරපු ආදරණීය රණවිරුව හැමෝමයි එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එතකම පිළියන්දලට යනවා. පිළියන්දලින් හසී මට මැසේජ් එකක් දැම්ම නෙවෙයි කෝල් එකක් ගත්තා. ඉතින් හසී මට කියපු දේ තමයි මැණික් ආදරණ එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔන්න ඉතින් මැණික්වත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම ඔය පිම්මෙම TikTok live එක පැත්තට යනවා. හසී ඉන්නවා. ඒ වගේම මදුව ඉන්නවා. නවංජනා සාශකලංකෝ සිතුවයින් කේ ශ්‍රියානේ චිලියා දිනේෂ් මේකට ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද පරක්කු වුණොත් එහෙම ඊළඟ පැය වෙනකම් මම කතා කරගෙන ඉන්නවා. ඉතින් ඒක අහන්න දෙයක් නැහැ. එහෙමනම් දිගට මහගෙන ඉන්න ඕනේ. හරි, දහගෙන ඉන්න ගමන් ඔයාලට මතකයිනේ මේ පැත්තට ඔයාලට කෝල් එකක් ගන්න පුළුවන් 0112 510 510. ඒ විතරක් නෙවෙයි, වන්න මේ පැත්තට WhatsApp මැසේජ් එකක් 0718 893 893 ච. උදේ 10 වෙනට 53 දැන් වෙලාවා.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්න 11 විනාඩි එකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.3 Supreme Radio. Supreme Radio.

එකළහයි විනාඩි හයයි දැන් වෙලාව. එකන්නේ දෙවනි පැත් එක්ක තමයි මේ විදිහට ආයමත් අපි දෙන්න ආතරෙන් මුණ ගැහින්නේ. දැන් සුබන අඟහරුවාදා දවසෙන් අපි කලින් පැයේදි මුරුංග කොළවල තියෙන සෞඛ්‍යමය වාසි ගැන කතා කරා. මුරුංග කොළ අපේ ආහාර රටාවට එකතු කරගත්තොත් අපේ ශරීරයට මොන වගේ දේවල්ද ලැබෙන්නේ කියන කාරණාව පළවෙනි පැයේදී අපි කතා කරා. ඉතින් මට හිතෙනවා දෙවනි පැයේ මුලින්මත් තව දෙයක් ගැන කතා කරන්න ඕනේ කියලා. දැන් ගොඩාක් වෙලාවට උයන පිහනකොට අපි කෑම රස කරන්න එක එක දේවල් පාවිච්චි කරනවනේ නේද? ඉතින් ওই ගමේ කෑමවල රස ඒ විදිහටම තියාගන්න අපි විශේෂයෙන්ම පාවිච්චි කරන දෙයක් තමයි උලුහාල් කියලා කියන්නේ. ඒ දවස්වල අපේ අත්තම්මලා නම් උලුහාල් ඕනම කෑම ජාතියකට දාන පරිප්පු වලට නැතුව අනිත් හැම දෙයකටම මුරු මේ උලුහාල් කියන දේ පාවිච්චි කරනවා. මොකද උලුහාල් වල අපි හිතන්නේ නැති ගුණදායි සෞඛ්‍යමය වාසි ගණනාවක් තියෙනවා. ඉතින් මේ දේවල් ඒ දවස්වල අපේ අත්තම්මලා දැනගෙන කරපු දේවල් නෙවෙයි. හැබැයි ඒගොල්ල දන්නව මෙන්න මේ වගේ දේවල් ශරීරයට විස වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසාම තමයි කැම රස කරන්න මේ වගේ දේවල් එයාලා පාවිච්චි කරේ. හැබැයි ඉතින් දැන් වර්තමාන වෙනකොට ඒ දේවල් වල තියෙන සෞඛ්‍යමය වාසිත් අපි හොයාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඒ නිසාම තමයි මට හිතුනේ ඔය කෑම රස කරන්න අපිට කුස්සිය දැන්ටත් නැතුවම බැරි වෙලා තියෙන උලුහාල් ගැන චුට්ටක් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන කියලා. දැන් අපිට පුළුවන් උලුහාල් උදෑසන හිස් බඩට මේ උලුහාල් වීදුරුවක් බොන්න. ඉතින් ඒ බොන එකෙන් සෞඛ්‍යමය ප්‍රතිලාභ ගණනාවක් අපිට ලැබෙනවා. ඒ මොනවද කියලා මතක් කරන්නද? අංක 1ටම දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපේ රුධිරයේ තියෙන සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කරන්න ඔන්න උලුහාල් අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන්. උලුහාල් අර විදිහට අපි අපේ ශරීරයට එකතු කරගත්තොත්. ඒ වගේම තමයි බර අඩු කරගන්නත් අපිට උපකාරය කරගන්න පුළුවන් හොඳම හොඳ දෙයක් තමයි මේ උලුහාල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම උලුහාල් මේ විදිහට ඔයාලගේ ශරීරයට එකතු කරගන්නත් මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම තමයි අජීර්ණයන් සහ බඩදැවිල්ලත් නිවාරණය කරගන්න හොඳම ඔසුවක් තමයි මේ උලුහාල් කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට අපි ඔය දේ නම් දන්නේ නැහැ නේද? හැබැයි ඉතින් ඔන්න අජීර්ණයන් වගේම බඩදැවිල්ලත් නිවාරණය කරන දෙයක් තමයි උලුහාල් කියලා කියන්නේ. ආහාර ජීර්ණ පද්ධතිය ඇති වෙන ආසාදන තත්ත්වයන් වගේම බඩේ දැවිල්ලත් සමනය කරන්න ඔන්න කදිම ඔසුවක් තමයි මේ උලුහාල් කියලා කියන්නේ. ඔන්න දැන් අදින් පස්සේ පොඩි බඩදැවිල්ලක් එහෙම ඔයාට එනවනම් අනිවාර්යයෙන්ම උලුහාල් කෝප්පයක් චුට්ටක් බොන්න මතක තියාගන්න ඕනේ. උලුහාල් බොන ක්‍රමයත් ඔයා දන්නවනේ නේද? ඒ වගේම කොලෙස්ට්‍රෝල් මට්ටමත් අඩු කරනවා. අඩු කරනවා කියලා කියන්නේ මේකත් හරියාකාරව පාලනය කරගන්න උපකාරී කරගන්න පුළුවන් දෙයක් තමයිලු මේ උලුහාල් කියලා කියන්නේ. ඒ වගේම තමයි ලස්සන ගැන හිතන අයට, ඔන්න සම ගැන හිතන අයට, එතකොට කොණ්ඩෙ ගැන හිතන අයට මේ ඔක්කොටම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඔසුවක් තමයි උලුහාල් කියලා කියන්නේ. සම වගේම කෙස් කලමත් පෝෂණය කරයි මේ අපිරිමිත ගුණයක් උලුහාල් වල තියෙනවා කියලා තමයි කියන්නේ. තින්න ශරීරයේ අභ්‍යන්තරය පිරිසිදු කරලා නිරෝගී සමක් වගේම ශක්තිමත් කෙස් කලමක් ඔන්න ඔයාට ලබා ගන්න පුළුවන් උලුහාල් පාවිච්චි කරොත්. දැන් ඔය එක එක තියෙනවානේ ෂැම්පෝ වර්ග උලුහාල් අඩංගු වෙලා තියෙන ෂැම්පෝ වර්ග තියෙනවා, කන්ඩිෂනර් වර්ග තියෙනවා නේද? ඉතින් ඒ දේවලිනුත් කියන්නේ උලුහාල් වල තියෙන ගුණ ගැන තමයි. හරි, දැන් උලුහාල් පානය හදාගන්න විදිහ ගැන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද මේක හදන්නේ? එහෙම දෙයක් තියෙනවා නම් ඔන්න මම කියලා දෙන්නම් කොහොමද මේක හදන්නේ කියලා. ඔයාට පුළුවන් දැන් අද රෑ ඔයාට හිතෙනවා නම් මේක පාවිච්චි කරන්නේ හෙට උදේට ඔයාට හිතෙනවා නම් මේක පාවිච්චි කරන්න ඕනේ කියලා, ඔයාට පුළුවන් උලුහාල් මිටක් විතර අරගෙන කෝප් එකට දාලා වතුර ටිකක් දාලා මේක රැයක් පෙඟෙන්න දෙන්න. එහෙම පෙඟෙන්න දුන්නට පස්සේ පහුවදා උදේට හිස් බඩට ඔයාට පුළුවන් මේ උලුහාල් කෝප්පේ පානය කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ, වෙන කිසිම දෙයක් මේකට ඇඩ් කරන්න නැහැ. ඔන්න ඔච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. හරිද? උලුහාල් මිටක් ගන්නවා, ඒකට වතුර ටිකක් දානවා. ඒ වතුර ටික රැයක් පෙඟෙන්න දීලා උලුහාල් ටික පහුවෙන්දා උදේට හිස් බඩට ඔයාට බොන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඕකෙන් ගොඩාක් ලෙඩ රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා. මං අර කියපු දේවල් වලට වගේ ශරීරයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සෞඛ්‍යමය වාසි ගණනාවක් මේ විදිහට ඔයාට උලුහාල් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා, විශේෂයෙන්ම
දැන් ඔයා ගර්භණී මවක් නම් ඒවගේම වෙනත් දීර්ඝ කාලීන රෝගාබාධවලට ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් මේක දිනපතාම පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ කියන දේ තව මතක තියාගන්න ඕනේ. මොකද අපිට කිසිම දෙයක් ආවට ගියාට පාවිච්චි කරන්න බෑ. ඔයා දියවැඩියාවට බෙහෙත් බොන කෙනෙක් නම්, ප්‍රෙෂර් එකට බෙහෙත් බොන කෙනෙක් නම්, මේ දේවල් දීර්ඝ කාලීනව ගන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ වෛද්‍ය උපදෙස් මත මේ දේවල් පටන් ගන්නත් මතක තියාගන්න ඕනේ. හරිද? හරි. එහෙමනම් ඉතින් ඔන්න ඒ විදිහට තමයි උළුම් හාල් වල තියෙන සෞඛ්‍යමය වාසි ටික ගැන දෙවෙනි පැයේ මුලින්ම මම ඔයත් එක්ක කතා කරේ. මොකද කියන්නේ, ලස්සන සින්දුවක් අහන්න යමුද? හරි. එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510 ට. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 893 8993 ට. බලවත් මතක් කරන්න 11:06 දැන් වෙලා 5.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 15 දැන් වෙලාව. ඔය තරග කරන්න ඕනේ කාර්යාලේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුවේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවරපාල කිරිපත්ගොඩ. හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
6: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show.
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
12: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක් මටම කියාගන්න තැන් තියෙනවා. තව එකපාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දි අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දි වුණත් අපි තව පාරක් කියනවනේ, මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්.
1: ඒ
12: කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමකේ වචනෙට තියෙන. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවා නම් අදත් කරන වැඩේ හරියන්නේ නැහැ කියලා හිතනවා නම් තව පාරක් උත්සාහ කරන්න.
11: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show. 89.1 89.3 Supreme Radio.
13: Magi yanda, magi rata.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1 Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් 11:30 දැන්වලාව.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
6: එන්න පියල් 40ට දිනුම් අවස්ථා ආත්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
5: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
5: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලයේ නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 36යි දැන් වෙලාව. දැන් ඉතින් අපේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුබ රඟහරුවාදා දවසේ අවසානයටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ වෙලාවේ තවත් දෙයක් ගැන මතක් කරන්න ඕනේ කියලා. බිත්තර ගැන ඉතින් මනීෂ මතක් කරන්න දෙයක් නැහැ. බිත්තර ගැන අපි දන්නවා. එහෙම නේද? මම බිත්තර ගැන කතා කරන්න ලෑස්ති වුණා කියලා කියපු ගමන් ඔයාට හිතුණේ. දැන් මෙහෙමයි, ඔය බිත්තර ගැන කතා කරනකොට මේ බිත්තර ආහාරයට ගන්න එක ගැන එක එක අසත්‍ය දේවල් තියෙනවනේ නේද? මිත්‍යා විශ්වාස තියෙනවනේ. මට හිතුණා අන්න ඒ දේවල් ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. දැන් ගොඩාක් අය කියන දෙයක්නේ, බිත්තරේ සුදු මදේ විතරක් ආහාරයට ගන්න ඕනේ, කහමදේ මේ අධික කොලෙස්ටරෝල් තියෙනවා, ඉතින් ඒ නිසා කහමදේ ගන්න එපා කියලා කියනවනේ නේද? හැබැයි ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් ගැන කතා කරනකොට, ලෙඩ රෝග නැති පුද්ගලයෙක් ගැන කතා කරනකොට කහමදය එහෙම මේ ආහාරයට ගත්ත කියලා එහෙම ලොකු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කහමදේ තමයි විටමින් වගේම පෝෂ්‍ය පදාර්ථ බහුලවම තියෙන. ඉතින් ඒ නිසා කහමදේ වෙන් කළා කරන්නයි සුදු මදේ වෙන් කළා කරන්නයි අත්‍යවශ්‍යතාවයක් නැහැ. ලෙඩක් දුකක් නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ බිත්තරයක් කන එකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි තවත් සමහරු කියන දෙයක් තමයි දුඹුරු පාට බිත්තර තියෙන, අපි දැකලා තියෙන ඔය වෙළඳපොලේ විකුණන්න තියෙන. එතකොට මෙන්න මේ දුඹුරු පාට බිත්තරවල තමයි පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ බිත්තර තමයි සෞඛ්‍යවත් බිත්තර කියලා කියන පිරිසකුත් ඉන්නවනේ. අන්න එහෙම කියන අයට කියන්න තියෙන එක ලොකුම ලොකු බොරුවක්. මොකද දුඹුරු පාට බිත්තර වගේම සුදු පාට බිත්තරවලත් තියෙන්නේ එකම පෝෂ්‍ය පදාර්ථ, එකම සෞඛ්‍යමය ප්‍රතිලාභ තමයි මේ බිත්තර දෙක අපි මොන විදිහටද අපේ ආහාර රටාවට එකතු කරගත්තත් අපිට ලැබෙන. ඉතින් ඒ නිසා දුඹුරු බිත්තර වලින් ලොකු පෝෂණයක් හම්බ වෙනවා, සුදු බිත්තර වලින් එච්චර ලොකු පෝෂණයක් හම්බ වෙන්නේ නෑ කියලා කෙනෙක් කියනවා නම් ඔය මතක තියාගෙන ඒ කෙනාට කියන්න යන්න එපා. ඒක බොරුවක්. ඒ වගේම තමයි මේ සාමාන්‍ය අය කියනවනේ ඔය බිත්තර කෑවොත් කොලෙස්ටරෝල් තත්ත්ව වැඩි වෙනවා කියලා. හැබැයි ඉතින් ඒකේ පොඩි ඇත්තකුත් තියෙනවා. හැබැයි මම මේ කියන්නේ ලෙඩ රෝග නැති කෙනෙක්ට. හරිද? විශේෂයෙන්ම කොලෙස්ටරෝල් තත්ත්වයන් එතකොට ඒ දේවල් නැති කෙනෙක් අනිවාර්යයෙන්ම සම්පූර්ණ බිත්තරයක් කන එකේ කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ බිත්තර මධ්‍යස්ථව අපි ආහාරයට ගත්තායි කියලා එහෙම කොලෙස්ටරෝල් මට්ටමේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් සමහරු කියනවා මේ දවසකට බිත්තර දෙකකට වැඩිය කෑවොත් ඒක ශරීරයට පොඩ්ඩක් හොඳ නැහැ කියලා. ඔය අහලා තියෙනවද ඒ වගේ කතාවක්? හැබැයි ඉතින් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. නිරෝගී කෙනෙක්ට දවසකට බිත්තර දෙකකට වඩා කන්න පුළුවන් නම් ඒත් ඔයාගේ ශරීරයට ලොකු ප්‍රතිලාභ ගණනාවක් හම්බ වෙනවා කියලා තමයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ බිත්තර එහෙම දෙකකට වැඩිය කන්න හොඳ නැහැ, තුනකට වැඩිය කන්න හොඳ නැහැ කියලා එහෙම දෙයක් නැහැ. ඔයා නිරෝගීමත් සෞඛ්‍යවත්ව ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් බිත්තර දෙකකට වඩා වුණත් ආහාරයට ගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි ඇත්තටම බිත්තර කියලා කියන්නේ උසස් ප්‍රෝටීන්, ඒ වගේම විටමින්, ඒ විතරකුත් නෙවෙයි අපේ ශරීරයට අත්‍යවශ්‍ය වෙන ඛනිජ ලවණ, එතකොට මෙන්න මේ වගේ ගොඩක් පෝෂ්‍ය පදාර්ථ එකතු වෙලා තියෙන දෙයක්. ඉතින් ඒ නිසා බිත්තර එහෙම ගත්තායි කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට බිත්තර වලින් උසස් තත්ත්වයේ ප්‍රෝටීන් ලබා දෙනවා. එතකොට අර කලින් කිව්ව වගේ වැදගත් විටමින්, ඒ වගේම ඛනිජ ලවණ ලබා දෙනවා. ඒ විතරකුත් නෙවෙයි අපේ ශරීරයේ වර්ධනයට, මාංශ පේශි තන්තු වලට, මේ හැම දෙයකටම අපිට බිත්තර උපකාරී වෙනවා. ඒ වගේම තමයි ඔය මේ දිගු වෙලාවක් කුසගින්න පාලනය කරන්නත් උපකාරී වෙන දෙයක් තමයි බිත්තර කියලා කියන්නේ. ඉතින් බිත්තරයක් කාලා අපිට ගොඩක් වෙලා නොකා නොබී වුණත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා බිත්තර කියලා කියන්නේ සාමාන්‍ය නිරෝගිමත් පුද්ගලයෙක්ට අනිවාර්යයෙන්ම ශරීරයට එකතු කරගන්න ඕන දෙයක්. ඉතින් බිත්තර කියන්නේ එසේ මෙසේ දෙයක්ුත් නෙවෙයි. හරිද? හරි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි බිත්තරවල අපි දන්න නොදන්න දේවල් ගැන කතා කරේ. ගොඩක් වෙලාවට අපි කියනවනේ මෙන්න මේ දේවල් මෙහෙම හොඳ නෑ, මෙහෙම හොඳ නෑ, මෙහෙම හොඳ නෑ, මෙහෙම හොඳ නෑ කියලා. හැබැයි ඉතින් ඔයාට එහෙම මොකක් හරි රෝගයක් තියෙනවා නම්, දීර්ඝකාලීනව කිසියම් රෝගයකට ඔයා ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ හැම දෙයක්ම වෛද්‍ය උපදෙස් මත පාලනය කරන්න. එහෙම නැති සාමාන්‍ය පුද්ගලයෙක් නම් ඔයාට පුළුවන් දවසකට බිත්තර දෙක තුනක් වුණත් ආහාරයට ගන්න.
හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි බිත්තර ගැනත් අපි කතා කරේ. එහෙනම් ඉතින් මට දැන් හිතෙනවා ලස්සනම ලස්සන හින්දි සින්දුවක් අහන්න ඕනේ කියලා. මොකද කියන්නේ? හරි, හින්දි සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරනවාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510 හෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3 ට. වෙලාවත් මතක් කරන්නම් 11:41 දැන් වෙලාව 5.

0: අපි දැන් ඇවිල්ලින්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
1: අනිත් අය කරන එකම තමා පුට.
0: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
2: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපර් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

0: බලවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගනයේදී නිල මාධ්‍යනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The Welcome Show.
2: I work for that Rakavala Udaysana Hatta.
1: Supreme Radio The Welcome Show.
0: Satya Davas Pahima. Ude Hatata.
1: The Welcome Show.
2: Anugrahaya.
3: Vartha Pita Vartha Tabene Koti Ate NLV Tanadita Hane Lutraye Rupiyal Koti Dahatuna Name Ata Ikma Vu Devanta Supiritya Galabadimin Rathe Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinava Ratat Dinavana Jatiya Mahatana Sampata Tanadita Hane Viladigena Obat Koti Patiyaku Wan.
4: Ravina Takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: 89.1 89.3
7: Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: එකොළහය විනාඩි පනස් දෙකයි දැන් වෙලාව. එක යන්නේ මට යන්න තමයි වෙලා වැවෙල තියෙන. හැබැයි ඉතින් යන්න වෙලාවාම කියල හෙම මේ හිතු මනාපිට යන්න බැහැනනේ දෙහිතු මනාපිට තමයි යන්න වෙන්නේ. හැබැයි ඉතින් එහෙම යන්නත් බැහැමොකද මට ආදරය කරන මේ පැත්තට කතා කරපු මැසේජ් කරපු පිරිසක්කට එකට අනිවාර්යම එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම යනවා අනිවාර්යෙන්ම මොරටුව පැත්තට. මොරටුවෙන් මෙන්න මේ විදිහට මැසේජ් එකක් එවලා තියෙනවා. අපි මොරටුවේ ලක්ෂාන් ෆැන්ට්‍රික් කබඩ් එකේ සෙට් එක අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. රන්දික, මදු, ලක්ෂාන්, අසංක මගේ නමේ කෑල්ලකුත් තියෙනවා. රන්දික අකුර අයින් කරන මගේ නම. හරි, කොහොම හරි ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම සුබෝදෑසනක් වේවා අපිට සින්දුවක් දෙන ඊජේ අනුර පුස්සලව බීඑෆ් ජනපදයෙන් තමයි විදිහට කියලා තියෙන. ඔන්න අනුර යවත් මම එකතු කරනවා. ඒ වගේම මඩපාත සිංහ සමාජයෙන් රංජිත් චන්ද්‍රදාස්, ඒ වගේම අපේ රත්න මිල්ටන්, ඒ වගේම මොහාන් ඉන්ද්‍රසිරි අමරසිරි තෙක් ලක්ෂ්මන්වත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන වෙන කවුරුත් නෙවෙයි අපේ මඩපාත ලක්ෂ්මන්. එවගේම කෙඩිය සමරසිංහත් පවුල හැමෝමත් යාළු හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට මම එකතු කරගන්නවා. ඒත් එක්කම මම යනවා පානදුරේ පැත්තට. පානදුරෙන් සරත් කතා කරා, වයිෆ් මාලා සඳනායක, වගේම දොල දෙන හෂී ශෂි. ඒ විතරක් නෙමෙයි දොල දෙන්නගේ හස්බන්ඩ්ලා දෙන්නවත් එකතු කරගෙන අපේ ආදරණීය පානදුරේ සෙට් එකවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනකොට ටික්ටොක් එකේ ඉන්නේ යාළුවෝ ටික අමතක කරන්නත් බැහැ. රංශ හිටියේ වගේ මංජුනි, දුලි, අසංක, අශික්, වගේම ගංග, වගේම රූත්, ඩීඑන්ආර්, ආට්බයිෂේ, වගේම බණ්ඩාර, උපුල්, චන්දන, ඉන්දුවර, වගේම බුද්ධික ප්‍රසාද්, අසේල, ලසිඳු කේෂාන්, මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න ඕනෙම. එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන තවත් වැඩි වේලාවක් ගන්න නැතුව යන තමයි ලෑස්ති වෙන්නේ. මම ගියාට අපේ මැක් සුප්‍රීම් ලන්ච් බ්‍රේක් පටන් ගන්න බලාගෙන ඉන්නවා. දැන් දොර ළඟ ඉන්නවා, ඇතුළට එන්න බැරුව ඉන්නේ. ඒ නිසා මෙයාට අවස්ථාව දීලා මම යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ වෙනවත් මතක් කරන්නම්. 11:54 දැන් වෙලාව.

0: සුබදහමල කළුත් පැයක් වෙලාව මතක් කරන්න අන්දවල් 12 විනාඩියක් ආයේ දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔය තරග කරන්න ඕනි කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: හිතරට.

අයිබොන් සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 12යි විනාඩි 13යි. ෆෙමසුනවේ දශමයකින් 89.3 වෙනවා මේ හගෙනින්නේ. සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. හරි ලස්සන දවසක්නේ. සුන්දර දවසක්. සෞම්‍ය කාලගුණයක් තියෙන සෞම්‍ය කාලගුණයක් කිව්වට අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් කට්ටිය කතා කරලා කිව්වා අපිට කඩුවලින් කතා කළා, වස් කඩුවෙන් කතා කළා. හරිම රස්නේ. හැබැයි කූල් එකේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා දවස පුරාවට ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් පැය මුලම අපිට කතා කරපු කට්ටිය මතක් කරන්නත් කලින් වාට මතක් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඉතින් වාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ අපි වහන්න රේඩියෝ එක ටියුන් කරලා FM 89.1 හරි FM 89.3 හරි ටියුන් කරලා වාට පුළුවන් ලංකාවේ කොහේ ඉඳියත් සුප්‍රීම් රේඩියෝ අහන්න. දැන් මේ කියන්නේ යන්නේ ලෝකෙ වටේම ඉන්න ලංකාව ඇතුළුව ලෝකෙ වටේම ඉන්න එහා කොනේ මෙහා කොනේ අර කොනේ මේ කොනේ ඉන්න හැමෝටම පුළුවන් සුප්‍රීම් රේඩියෝ අහන්න. යන්න අපේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට. සෑහෙන පිරිසක් අපේ වෙබ්සයිට් එක හරහා අපි වහගෙන ඉන්නවා. ඉතින් මතක් කරන්න ඕනේ ඒගොල්ලොන්වත් www.supremeradio.lk විහිදල කියනවා නම් www.supremeradio.lk අපි වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන්කමක් තියෙනවා ලෝකෙ කොහේ ඉඳියත් දැන් අපිව ශ්‍රවණය කරන්න හිතවතුනි. ඉතින් මතක් කරන්න ඕනේ අපි වහන රටවල් ටික මුලින්ම, මොකද හැමදේම කියනවා අපේ රටත් අපි ඉන්න රටත් මතක් කරන්න. එතකොට මේ අපිවත් එක තරහ නෑලු, කිසි දෙයකට තරහ වෙන්න ඕනේ නැහැ. හිතවතුනි පටන් ගන්නවා කොරියාව, දකුණු කොරියාවේ සෑහෙන පිරිසක් අපි වහගෙන ඉන්නවා. එතක මතක් කරන්න ඕනේ මාලදිවිනේ සෙට් එකක් අපි වහගෙන ඉන්නවා. අපේ ෂෙෆ් අයියල සෙට් එකක්, අයියල මල්ල මාමල නැන්දල සෙට් එකක් අපි වහගෙන ඉන්නවා. එතක මතක් කරනවා ඕස්ට්‍රේලියාව, ජපාන් විශේෂ මතක් කරනවා. එතක විශේෂයෙන් අපේ නවසීලන්ත ෆෑන්ස්ලා ඉන්නවා, අයර්ලන්ත කට්ටිය ඉන්නවා, රුමේනියා අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. අපි හැමෝම යනවා මැද පෙර දෙක පැත්තට, ඩුබායි, කටාරනේ, ඕමාන්, ජෝර්දාන්, ඊට පස්සේ සෞදි වලින් අපි වහගෙන ඉන්නවා. එතකම අබුඩාබි මතක් කරන්න ඕනේ කට්ටිය අපි වහගෙන ඉන්නවා. මේ ඔක්කොම එකතු කරගෙන තමයි සුප්‍රීම් රේඩියෝ අපි මේ ලස්සන ගමන යන්න හිතවතුනි. එහෙනම් අපි ෆොලෝ කරන්න Facebook pages දෙකක් ඔයාලට ලබා දීලා තියෙනවා. දෙකම ෆොලෝ කරලා තියාගන්න, ලයික් කරලා තියාගන්න, ෂෙයා කරන්න යාළුවෝ හැමෝටම. Insta page එකක් තියෙනවා, අනිවාර්යයෙන්ම අපි ෆොලෝ කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. YouTube channel එක subscribe නොකර ඉන්න එපා හිතවතුනි. මොකද TikTok channel එකත් ෆොලෝ කරලා ඉන්නවාට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ short reels. ඉතින් ඒ හැම reel එකකම ෆුල් එපිසෝඩ් එකකට බලා ගන්න පුළුවන් අපේ YouTube නාලිකාව subscribe කරලා තිබ්බොත්. මැෂින් එක වගේ මම අවශ්‍ය තොරතුරු ටික ඔයාලට කියාගෙන කියාගෙන ගියා. අද අපි කතා කරන්න හදන්නේ ඔයා ඇත්තටම ඔයාගේ ජීවිතයේ කැමති දේද කරන්නේ. කල්පනා කරලා බලන්න නේ. හොඳට කල්පනා කරලා බලන්න. ලස්සන සින්දුවක් තියෙනවා මේ දවස්වල, සෑහෙන ජනප්‍රිය සින්දුවක්. එහෙනම් කල්පනා කරන්න වෙලාව දෙමු. ඔයා ඇත්තටම ඔයාගේ ජීවිතයේ කැමති දේද කරන්නේ. වදවදුලහයි විනාඩි 16යි දවල් දෙක වෙනකන් මැකි නොමේ පැත්තේ මේ විදිහට පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැරචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන ඔබ ඉන්නේ
3: කොහෙද කියලා බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
1: Back to back, Sindhu Ahanma.
4: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Aashi Ali.
5: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ

0: Okay, bye.
1: Asu Navi Eka, Asu Navi Tuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi Hande, Magi Rata.
2: නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්.
3: වෙලවදව 12යි විනාඩි 24යි හිතවතුනි FM 89.1 89.3 නොයාමේ හැගෙනින් මේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් සතියේ දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයා කොහේ කොතන මොනවා කර කර ඉඳියත් ඔයා අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කියලා දන්නවා දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහන්න කියලාත් අපි දන්නවා. ඒක අපි නෙවෙයි කියන්නේ, අපිට කතා කරන මැසේජ් කරන ඔයා තමයි අපිට ඒක කියන්නේ. දැන් ඉතින් අද දවසේ මම ඔයාගෙන් ඇහුවේ, දැන් අපිට කට්ටිය කතා කරලා කියනවා, මතක් කරනවා මේ අමන්ද කතා කරලා අපිට වස්කඩුව පැත්තෙන්, ඒත් එක්ක මතක් කරන්න ඕනේ අපේ වස්කඩුවෙන් කතා කරන දේශාන්නත් මතක් කරන්න කියලා කිව්වා. දේශාන්න අපිට මැසේජ් එකක් දාලා තියෙනවානේ හැමදාම වගේ වර්ක්ෂොප් එකේ සෙට් එකත් එක්කම සද්දර සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා. මම ඔයාලට මතක් කරනවා මේ පැත්තට කෝල් කරන්න 0112 510 510ට ඔයාට හැකියාවක් තියෙනවා මේ පැත්තට දුරකථන එමතුමක් ලබා දෙන්න. හිතවුතුනි දුරකථන එමතුම් ලබා දෙනකොට අපි මේ පරිශ්‍රයේ පැත්තට කට්ටි ඉනෝ. හිතවුතුනි මං කියන්නේ ඒ තරමට ජනාදරයට පත් වෙලා තියෙන කියලා මම දන්නවා. ඒත් එක්කම දැන් මේ අද අපි කියන්න යන්නේ මේ තමන් කැමති දේද තමන් කරන්නේ. ඇත්තට දැන් සමහර කට්ටිය කැමති කෑමු යන්න, සමහර කට්ටිය කැමති අපි වගේ කතා කරන්න, සමහර කට්ටිය කැමති ක්ලාස් කරන්න. මේ හිම කට්ටිය ඉන්නවා. ඉතින් හිම කැමති කැමති දේවල් කරන කට්ටිය ඉන්නවා. ඇත්ත වශයෙන්ම හිතුවතුනි මම මේ Facebook post එකක් දැක්ක, තමන් කැමති දේ කරන එකේ වැදගත්කම මොකද්ද, මොනවද දෙකින් ලැබෙන වාර ලැබෙන වාසි මොනවද, අර සිංහලෙන් කියනවා නම් ඇඩ්වාන්ටේජස්. මම මේ දවස්ටික ඉංග්‍රීසි ක්ලාස් එකට යන හිතුවතුනි ඒ මේ සරි ලස්සනට අපිට කියලා දෙන වචන. ඉතින් අපි හරිම සතුටුයිනේ මේ තමන් කැමති දේ කරනකොට ලැබෙන වාසි මොනවද. ඇත්තර මම එකක් කියන්නම් කට්ටිය කතා කරලා කියපුවත් කියන්න, මේ තමන් කැමති දේ කරනකොට මේ ඒ වැඩේ බරක් වගේ දැනෙන්නේ නැහැ. ඇත්තටම දැන් ඔයා කරන වැඩේ වාර නිකන් බරක් වගේ දැනෙනවද? නෑනේ. එහෙනම් ඔයා කැමති දෙයක් කරන්නේ, ඔයාට ඔයා දැන් කරන වැඩේ බරක් වගේ දැනෙනව නම් ඇත්තටම කරන්නේ ඔයා කැමති දෙයක් වැඩක් නෙවෙයි. මං කියන්නේත් හොරෙන් බලන්න එපා, කෙලින් බලන්න. වෙලාව දවල් 12යි විනාඩි 26යි.

89.1 89.3 Supreme Radio.

0: ඒකම එක වගේ නෙවෙයි. ලා ඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලා ඕජී ගන්න.
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
0: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata The welcome show.
0: අනුග්‍රහය
4: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
3: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

වෙලවදවල් 12:37 හිතවතුනේ සැහෙන කට අපිට කෝල් කරලා කියනවා මේගොල්ලෝ මේ තමන් කැමති දේ තමයිලු කරන්නේ. සමහර කට්ටිය ඇත්තටම කතා කරලා කිව්වා මේ නම කියන්නත් එපා කියලා කිව්වා. ඇත්තටම මේ තමන් කැමති දේ නෙමෙයිලු කරන්නේ. හැබැයි ඉතින් අර මේ කරන්න සිද්ධ වෙන නිසා කරනවා කියලා තමයි සමහර කට්ටිය අපිට කතා කරලා කිව්වේ. ඉතින් එහෙම තමයිනේ. සමහර දේවල් අපි කැමති දෙයක් අපේ ජීවිතේ කරන්න හම්බ වෙන්නේ නැහනේ නේ. ඉතින් අපිට කතා කළා මේ කොළඹින් එක්කෙනෙක් කතා කරලා කිව්වා කැමති දේ නෙමෙයිලු කරන්නේ. හරිද? හොඳ රස්සාවක් කරනවා කියලා කිව්වා. සමාජ පිළිගත් රස්සාවක් කියලා කිව්වා. එයා රස්සා මොකද්ද කියලාත් කිව්වනේ. මේ හොඳ රැකියාවක් නේ. ඉතින් මේ හොඳට හැමෝම පිළිගත් රැකියාවක් මේ. හැබැයි එයා කැමති දේ නෙමෙයිලු. අර තියෙන මොනවද කියන්නේ ආර්ථික මට්ටම නිසා ඉතින් ඒ දේ කොහොමරි ඉතින් කරගෙන යනවලු. හැබැයි හිත ඇතුලේ තියෙන්නේ වෙනම එකක් වෙනම කැමැත්තක් කියලා කිව්වා. එහෙම තමයි අපේ ජීවිතේ හැමදාම අපිට කැමති දේම කරන්න හම්බෙන්නේ නැහනේ. මේ අපි අකමැති දේවල් ඊට පස්සේ සමහර වෙලාවට අපිට කරන්න සිද්ධ වෙන දේවල් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕන නිසා නේ, ආර්ථික මට්ටම නිසා නේ, සමහර දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා නේ. අර පොඩි කාලේ අපි කැමති නිසා ශිෂ්‍යත්ව ලියන්නේ නැන්නේ ගොඩක් අය. සමහර ළමයි කැමැත්තෙන් ශිෂ්‍යත්ව ලියනවා. මං වගේ ශිෂ්‍යත්ව ලියපු නැති ළමයිනුත් ඇති සමහර ලාවට. ඉතින් එහෙම තමයි. ඉතින් සමහර දේවල් අපි කැමති නිසා කරනවා, සමහර දේවල් අපි අකමැති උනත් කරන්න සිද්ධ වෙනවා. දැන් ඉස්කෝලේ වාර විභාගෙ ලියන්න කැමති කවුද කියලා ඇහුවොත් එහෙම කීප දෙනෙක් ඉතින් පුළුවන් නම් අත උස්සේ අපි බන් දින මන් දන්නවා කිසි කෙනෙක් අත උස්සන්නේ. ඒ වුණාට අපිට ඒ යන විදිය අනුවනේ, යන ප්‍රොසීඩර් එක අනුව අපිට මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට කැලුම් කතා කරලා කිව්වා එයත් කලින් අකමැති රස්සාවල්ලු අකමැති දියක්ලු කර කර ඉඳි සියලුම දේවල් අතහැරලා දාලා තමන් කැමති වාහන වලට නිසා, තමන් කැමති ඒ වාහන පාර්ට්ස් වලට නිසා, පොඩි කාලේ ඉඳන් ওই නට් ඇන් බෝල්ට් වැඩ කර කර ඉඳපු නිසා තමන්ට කියලා ගැරේජ් එකක් පටන් ගත්තලු. අද ඒකෙන් කාලා බීලානේ කට්ටියත් එක්ක සතුටින්, ෆැමිලි එකත් එක්ක සතුටින් ඉන්නවා කියලා කිව්වා. ඉතින් එහෙම අවස්ථාවක් නැතුවම නෙමෙයි. එහෙම අවස්ථාව දුර්ලභ නෑ. සුලභව තියෙනවා අපිට දකින්න ලැබෙන. දැන් මම කරන්නේ මට කැමති දේ. ඇත්තට මම කැමති මේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න, ඊට පස්සේ මිනිසුන්ට කතා කරන්න නේ. මිනිස්සු අපිට දුක සැප කතා කරලා කියන එක වෙනම එකක්. ඉතින් මම මේකට කැමති. ඒ නිසා මට බරක් දැනෙන්නේ නෑ. තමන් අර කලින් කිව්වා වගේ තමන් අකමැත්තෙන් නම් කරන්නේ, තමන් අකමැත්තියක් නම් කරන්නේ, තමන්ට ඒ දේ ගැන ආසාවක් නැත්තම් වදයක් විදියට නම් හිතන්නේ තමන්ට ලොකු බරක් දැනෙනවා නේ. එහෙම නැත්තම් තමන්ට මහන්සිය දැනෙන්නේත් අඩුවෙන් කියලා තමයි මම අහලා තියෙන. අද්දගීමනොත් අපි ඒක දන්න. දෙවෙනි එක මොකක්ද දන්නවද? උනන්දුව දිගටම පවතිනවා. දැන් අපි ජොබ් එකකට ගියා කියලා හිතන්නකෝ. දැන් අපි අකමැති ජොබ් එකක් වුණත් මුල් දවස් ටිකේ අපිට උනන්දුවක් තියෙනවා නේ. ටික ටික උනන්දුව නැති වෙනවා. හැබැයි අපි කැමති දෙයක් නම් කරන්නේ අපිට උනන්දුව වැඩි වෙනවා. ටිකෙන් ටික අපිට උනන්දුව වැඩි වෙනවා නේ. අපි ඊට පස්සේ ඒ දේට ආදරය කරන්න පටන් ගන්නවා නේ. අපි එකෙන් ඉස්සරහට යන්න හදනවා නේ. ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා අපිට. අලුත් කට්ටිය මුණ ගැහෙනවා, අලුත් දේවල් මුණ ගැහෙනවා නේ. මේ ටෙක්නොලොජි එකත් එක්ක නේ එක එක දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දේ ලැබෙන්නෙත් ඔයාගේ උනන්දුව දිගටම තියෙනවා නම්, ඒ වගේම ඔයා කැමති දෙයක් නම් කරන්න. තව දෙයක් වැඩි වෙනවා කියලා තිබ්බා. ඒ මොකක්ද දන්නවද? තමන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. හිතන්න ඔයා කැමති දෙයක් කරනවා කියලා, එදේ නිර්මාණාත්මකව කරන්න කොහොමද කියලාත් ඔන්න ඔයාට මේ හොයාගන්න ලැබෙනවා, පුළුවන්කම ලැබෙනවා. ඔයාගේ නිර්මාණශීලීත්වය, ඔයාගේ ක්‍රියේටිව් ගතිය වැඩි වෙනවා හිතවතුනේ. ඒ නිසා පුළුවන් වෙලාවට නේ තමන් කැමති දෙයක් කරන්න පුළුවන් නම් තමන්ගේ රස්සාව විදිහට මුදලක් උපයන දේ තමන් කැමති දෙයක් කරන්න. මේක නීති විරෝධී දේවල් නෙමේ, නීතියට අනුකූලවනේ ඒ දේවල්, ලීගල් දේවල්, ඔයා කැමති දේවල් කරලා නේ. එතකොට ඒක වෙනම සතුටක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලලා කරලා බලන්නකෝනේ. අපි යමු වෙන ලස්සන සින්දුවක් අහන්න. වෙලවදවල් 12:41. කැමති නිසා අපි ලස්සන සින්දුවක් අහමු. ඔයා කැමති සුප්‍රීම් රේඩියෝ අහන්න කියලා අපි දන්නවා. දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයා කැමති සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අහන්න කියලාත් මම දන්නවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලා ඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලා ඕචි ගන්න.
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට. සුප්‍රීම් රේඩියෝ 89.1 89.3

0: සුබදහවල කෙතවතුනි එ මසුනවය දශමිකින් අසුනවය දශමතුනෙන් සුප්‍රීම් රඩියෝ අහගෙනන්න වෙලාව දවලකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: එන්න ප්‍යල් හතලියට දිනුම් අවස්ථා පනක්ම දෙන කොටු දෙකට දාහ.

89.1 Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔය තරග කරන්න ඕනි කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි.

වෙලවදවල් එකයි විනාඩි හයයි හිතවතුනි සුබදහවලක් වේවා එෆ් එම් 89.1 89.3 මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අපි අලුත් පෑයකට තමයි ඇවිල්ලා තියෙන්නේ අලුත් පෑයක් නේ වෙනස් විදියකට අලුත් දෙයක් නේ අපි කරන්න හදන්නේ ඉතින් ඔයාලට මතක් කරනවා අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් ඔක්කොම නේ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරලා ඔය කරන්න පුළුවන් ඔක්කොම ටික කරලා ෂෙයා කරලා දන්නේ තියායට ෂෙයා කරලා හැමෝටම ෂෙයා කරලා ළඟින්ම ඉන්න මොකද දන්නවද ඉස්සරහට අලුත් අලුත් දේවල් වෙන්න නියමිතයි මේ 12 දෙක වුණත් අලුත් දේවල් වෙන්නට නියමිතයි හිතවතුනි ඒ නිසා අපේ TikTok ප්‍රොෆයිල් එක TikTok channel එක අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න ඔයාට එක එක ප්‍රෝග්‍රෑම් එක එක දවසර ලයිව් බලාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අපි අහන වගේම අපි බලන්න මේ පැත්තේ ස්ටුඩියෝ එක පැත්තේ මොනවෙයි වෙන්නේ මොනවෙයි කරන්නේ නේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා ඒ නිසා මම කියන්නේ අපිව subscribe කරලා like කරලා තියාගන්න අපි යනවා හිතවතුනි අපේ WhatsApp chat box එක පැත්තට අපි ගිහින් බලමු කවුද මේ පැත්තේ ඉන්නේ කියලා සුබ දහවලක් වේවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ඊජි අනුර පුස්සල්ලා ඔය පැත්තෙන් අපිට දාලා තියෙනවා ලක්ෂ්මන් මඩපාත පැත්තෙන් දාලා තියෙනවා චන්ද්‍රදාස අබිරත්න මිල්ටන් මොහන් ඉන්ද්‍රසිරි අමරසිංහ සමගින් ලක්ෂ්මන් මතක් කරන්න කියලා මඩපාත සිංහ සමාජයේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා කියලා දාලා තියෙනවා ඊට පස්සේ අපි මොරටුවේ අපේ ලක්ෂාන් කබඩ් සෙන්ටර් එකේ කට්ටියම අපිවත් එකතු කරගන්න කියලා දාලා තියෙනවා රන්දික මදු ලක්ෂාන් අසංක ඇතුළු පිරිස අපි වහගෙන ඉන්නවා කියලා මොරටුව පැත්තේ එතක මතක් කරන්න ඕනේ ශාන්ති ආන්ටි මොරටුව පරණ පාරෙන් අපි වහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා අපි යනවා අලුබමුල්ල පැත්තෙන් කවුද මේ අනුරාධ අපි වහගෙන ඉන්නවා එතකම හංවැල පැත්තෙන් ඩිලා නිරෝෂ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු උපුල් ජයවර්ධන අපි එකතු කරගන්නවා තරදව එකතු කරගන්නවා එතකම හසිත නිර්මාල්වත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා අපි වහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා සංදීපනිත් අපි එකතු කරගන්නවා ඒත් එක්කම කවුද මේ ජීවනි ජීවනිවත් අපි එකතු කරගන්න ගමන් කුමාරසිරිවත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා කටුබැද්දෙන් ඉතින් කටුබැද්ද අපි දන්නවා කටුබැද්ද ඉඳිබැද්ද ඊට පස්සේ මොරටුව මොරටුව පරණ පාර ඊට පස්සේ රාවතාවත් පුන් කවුද කොයිද කඩලාන ඉතින් මේ හැම තැනම කට්ටිය අපි වහගෙන ඉන්නවා කියලා අපි කොහොමද දන්නව සද්දර අපි යනවා කැස්බෑ වැත්තර අපේ සමන්තයි ඇතුළු පිරිස අපි හැමදේම වගේ අහගෙන ඉන්නවනේ අපිට කෝල් එකක් දීලා අපේ සැපදුක බල්ල කොහොමද අපිත් ඕගොල්ලන් අහගෙන ඉන්නේ කියලා අපිට කියනවා ඉතින් සමන්තයි අද මම ඇහුවා කවුද ඉතුරු ගන්න ඕනේ කියලාත් අපිට කියන්න කියලා ජනිත් පවනි වාසනා ඊට පස්සේ අපේ සමන් ඒත් එක්කම රටේම රණවිරුවන්වත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කියලා තියෙන ඔන්න එහෙනම් පැයේ මුලම ප්‍රථම රාජකාරී විදිහට අපි ගලේ අපි වහගෙන බලාගෙන ඉන්න කට්ටිය හැමෝම එකතු කරගත් අපිට ඊළඟට තියෙන අපේ රටේ නයිල මලිලා නංගිලක්කල නැන්දල මාමල සෙට් එකම එකතු කරගන්න අපිට කතා කරන්න දේවල් ටිකක් තියෙනවා අපි යමු සෙන්ඩිග්‍රේඩ්ස් අගේ සැහෙන ජනප්‍රිය වෙච්ච ප්ලේලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුවක් අහන්න වෙලවදවල එකයි විනාඩි 9යි හිතවතුනේ

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැමදේකම එක වගේ නෙවෙයි ලා ඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලා ඕචි ගන්න
2: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් මට උඹලට වරු කියන්න බෑනේ
6: back to back සින්දු අහන්න
7: let's go
8: every weekday at 4 p.m. in porto with ashi yali
9: the welcome show
10: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
11: නිරන්තරයම කියන වචනයක් තියෙනවා නිපු තව එක පාරක් මටම කියාගන්න තැන් තියෙනවා තව එක පාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුන්නු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉදදී වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්
12: ඒ
11: කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන්න වැඩි හරියන්නේ නැහැ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: the welcome show
13: Supreme Radio. Wakil anda, wakil rakyat.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමුරුමලක පදකම් කුසලාන පාසල් නිල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේස තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට අතරින් මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
1: හිතට ශක්තිය
2: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහරයි යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වල පිළිකෑම
5: යාපොලින් රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: Dream Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ 10ට.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි අතේ NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්
4: වෙලවදවල් 1:34 හිතවතුනි වාමේ ලන්ච් බ්‍රේක් තමයි අහගෙන ඉන්නේ. දැන් අපිට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා මතක් කරන්න. ඊට කලින් මුලින්ම මතක් කරන්න ඕනේ දකුණු කොරියාව අපේ බණ්ඩාරයතුළු පිරිස පැකේජින් සෙන්ටර් එකේ ඉඳන් සද්දරම අපි වහගෙන ඉන්නවා කියලා කියලා තියෙනවා. ඉතින් අපේ වෙබ්සයිට් එක හරහා එතකම අපි යනවා මාලදිවයින පැත්තට. අපේ මාලදිවයිනේ අපේ නිෂාන් අයතුළු සහෝදර සහෝදරියෝ පිරිසම අපි වහගෙන ඉන්නවා. අපේ මොකද්ද කියන්නේ අපේ ලංකාවේ කෑම රස පිටරටටත් ගෙනියන අපේ ලස්සනම ලස්සන මේ අපේ ලස්සන රස කෑම හදන අපේ ලස්සන කොල්ලෝ සෙට් එක අපි වහගෙන ඉන්නවා සද්දෙරම අපේ මාලදිවයින පැත්තෙන්. ඉතින් අපි ඔගලුන්ට හරි ආදරෙයි. අපි වහගෙන ඉන්නවා හැමෝම නිෂාන් අයියා, බණ්ඩාර අයියා, ඒත් එක්කම කැලුම් අයියා මතක් කරන්න ඕනේ. ඒත්කම සම්බරසිං අයියාත් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු. ඔය හැමෝම අපි බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් රහට කෑමුවෙලනේ අපේ ලංකාවේ නම උඩටම ගෙනියන සෙට් එකක් තමයි අපේ මාලදිවයිනේ අපේ ෂෙෆ්ලා සෙට් එක බොහොම ආදරෙන් මතක් කරනවා. ඒත්කම අපි යනවා කටාර් වලට අපේ ශාන්ති අක්කා. අපි මෙහෙත් ඉන්නවා ශාන්ති අක්කා කෙනෙක්. ඉතින් ශාන්ති අක්කා ඇතුළු කට්ටියම වැඩ කරන තැන ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ලන්ච් බ්‍රේක් එකේ ඒගොල්ලෝ අහනවලු සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. එතක මතක් කරන්න ඕනේ ජපාන ඉන්න කට්ටිය. ජපානේ නම් මම හිතන්නේ අපිට වඩා ටිකක් කාලය ඉක්මනට යනවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් අද හවස් වරුවේ අපි වහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි එකතු කරගන්නවා මේ පැත්තෙන් අපේ මොරටුවේ අපේ මල්ෂික මල්ලි කතා කරලා කිව්ව හැමෝම අපි වහගෙන ඉන්නවා කියලා. ඉතින් හැමෝම එකතු කරගන්න කියලාත් කිව්ව. අපි යනවා දේශප්‍රිය අයියා අපිට කතා කරා මාවනැල්ල පැත්තෙන්. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. ඊට කලින් දැන් අර මේ අපි අර කැමතිම දේද අපි කැමති දේද තෝරගෙන ඉන්නේ කියලා අපි හැව්වානේ. අර අපි කිව්වනේ කැමති දේ තෝරගෙන ඉන්නවා නම් ඇත්තටම අපිට බරක් දැනෙන්නේ නැහැ. උනන්දුව දිගටම පවතිනවා. අර බොරු උනන්දුව නෙමෙයි, ඇත්තටම උනන්දුව පවතිනවා. නිර්මාණශීලීත්වය වැඩි වෙනවා නේ, ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්කම ලැබෙනවා නේ. ඇත්තටම අපි කැමති දේ කරනවා නම් අපි ඒ දේ ආසාවෙන් නම් කරන්නේ. අපිට කොහොම හරි ස්වභාව ධර්මයත් ඒ අවශ්‍ය දේවල් සලසලා දෙනවා. මම නම් සෑහෙන්නේ ඒක විශ්වාස කරනවා. ඔයා හරි දෙයක් නම් කරන්නේ, ඔයා කරන දේෙන් කිසි කෙනෙක්ට වරදක් නැත්තම්, ඒක නීති විරෝධී නැත්තම්, ඒක හරි දෙයක් නම් නේ, තව කාටරි උදව් වෙන දෙයක් නම් අනිවාර්යෙන් මතක තියාගන්න. ස්වභාව ධර්ම කියලා දෙයක් මේ ලෝකේ තියෙනවනේ. මේ අපිට පේන ස්වභාව ධර්ම නෙමෙයි, අපිට පේන්නේ නැති දේවල් තියෙනවා ස්වභාව ධර්මේ. අනේ ඒ දේවල් ඔයාට අවශ්‍ය විදියට ඔයාගේ දියුණුවට දේවල් සලස්වනවා. ඒක මම නම් සෑහෙන විශ්වාස කරනවා. මමත් කලින් අතර මේක විශ්වාස කළේ නැහැ. හැබැයි දැන් ඒක සෑහෙන විශ්වාස කරනවා. අපි හොඳ දෙයක් නම් කරන්නේ, අපි කිසි කෙනෙක්ට වරදක් කරදරයක් කරන්නේ නැත්තම් ස්වභාව ධර්මෙන් අපිට ඒ දේවල් සලසලා දෙනවා. ඒත් එකම තව දෙයක් තියෙනවා. අපි කැමති දේ නම් කරන්නේ, ඔයා කැමති දේ නම් කරන්නේ, මං කරන්නේ මං කැමති දේ නම් නේ, ඒක සතුටින් නම් කරන්නේ, ඉබේම මානසික සතුට වැඩි වෙනවා. දවස අවසානයේ ඔයා කැමති දේ කරලා ඒ දේ කොච්චර මහන්සියක් දැනුණත්, ඒ දේ නිසා කොච්චර මහන්සියක් දැනුණත්, ඇඟට ගොඩක් මහන්සියක් දැනුණත් හිතට හරි සතුටක් දැනෙනවා. ඇඟට මහන්සියක් දැනුණත් හිතට සතුටක් දැනෙනවා නම් මේ මම අද මේ දේ කරා, මම මේ දේවල් කරා කියලා තෘප්තියක් ලැබෙනවා නම් වාගේ හිතට අද මම කැමති දේ කළා, දැන් මම කැමති දේ කරනවා කියලා, අන්න ඔයා ඇත්තටම කැමති දේ කරනවා, ඔයා ඇත්තටම සාර්ථක වෙලා. තව දෙයක් තියෙනවා, තමන් කැමති දේ කරනකොට අපිට අර අමුතු කන්ෆිඩන්ට් එකක් එනවානේ, අපිට ආත්ම විශ්වාසයක් එනවා. මොකද මම දන්න දේ, මට පුළුවන් දේ සහ මට කැමති දේ මම කරනවානේ. දැන් අපිට කතා කරනවා අපේ මේ දේ ගැන අපිට කතා කරලා කිව්වා අපේ පිළියන්දල කුෂන් සින්ට් එකේ අපේ නිමල් අයියා කතා කරලා කිව්වා. එයා කැමති දේලු නේ, එයා කැමතිලු ලස්සන්ට මේ අර දේව ලස්සන්ට තියෙනට ඉතින් එයා කැමති යා ඉගෙනගත්ත යාගේ තාත්තයාට කියල දුන්න. ඉතින් ඒ ෆිල්ඩගේ අයිස්රට ගින් තින අද ලොකු තැනකින්න ඉතින් අපිත් හරිම ආඩම්බරයි. ඉතින් එහෙම තමයිනේ තමන් කැමති දේ කරනවා නම් අපිට එනවා අර අමුතු කන්ෆිඩෙන්ට් ගන්නේ අමුතු අර මේ ආත්ම විශ්වාසයක් කියෙන මොකද මන් දන්න දේ මට ෂුවර් දේ තමයි මම කරන්න. ඒ නිසා ඔයත් පුළුවන්කමක් තියෙනවා නම් ඔයා කැමති දේ හැම්වෙලේම තෝරගන්න. රැකියාව විදියට හරි ඔයා කැමති දේ තෝරගන්න. වෙලාව දවල් 1:38.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටීන සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
7: The Welcome Show.
1: I work for that's the back of a lot with us on a hat.
7: Supreme Radio The Welcome Show.
8: සතිය දවස් පහේම උදේ 7ට.
7: The Welcome Show.
1: අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ දහන

0: සිරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුඹුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍යානුග්‍රහය සුප්‍රීම් රේඩියෝ 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට නොනවතින සිංදු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
1: වෙලාව දවල් එකයි විනාඩි 49යි හිතවතුනේ. ඒ කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. එහෙනම් අර කලින් කිව්වා වගේ තමන් කැමති දේ නේ හැම වෙලේම තෝරගන්න. ඒක මේ කිසි කෙනෙක්ට කරදරයක් නැත්තම්, ඒක නීති විරෝධී නැත්තම්, ඒක තව කෙනෙක්ට බාධාවක් නොවන තාක්කල් තමන් කැමති දේ කරන්න උත්සාහ කරන්න හැම වෙලේම. මොකද අර අන්තිමට දවස අවසානයේදී අපිට කොච්චර ඇඟට මහන්සි වුණත් අපේ හිතට මාර තෘප්තියක් දැනෙනවා. ඒ නිසා හිතවතුනේ අපි ගිහින් එන්නම්. එහෙනම් සුබ දවසක්. මං මැක්. හෙට එනවා අපි ලයිව් එකට. අපි Facebook, Instagram, TikTok, YouTube ඔක්කොම subscribe කරලා bell icon එක click කරලා follow කරලා තියාගන්න. එන නැවත වතාවක් සුබ දවසක් මං මැක්.

0: මේළඟට සින්දු කැෆේ.
1: Supreme Radio.

0: good afternoon දෙවලවදවල් දෙකයි විනාඩි එකයි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.3 Supreme Radio.

Sindhu Cafe. සින්දු ගොඩකුත් අරගෙන තමයි මම ඔයාගේ ළඟට එන්නේ. ඉතින් අද ජූලි මාසේ 7 සමනේ 7 කියලා කියන්නේ ටිකක් හොඳ අංකයක් නේද? නිකන් පරිපූර්ණත්වය, පූර්ණත්වය වගේ හැම වගේ ඒ වගේ නිකන් මීනින් එකක් තියෙන හරි හොඳ අංකයක්, වාසනාවන්ත අංකයක් තමයි 7 කියලා කියන්නේ. ඉතින් 7 තමයි අද දවස. හැම දවසම විශේෂයි, හැම දවසම ලස්සනයි. ඔය කවුරු කොහොම මොනවා කිව්වත් මේ දවස් 365ම එකිනෙකට එකක් වෙනස්. ඉතින් අපිට පුළුවන් මේ දවස් 365ම ලස්සන කරගන්න. එක දවසක් හොඳ වෙලා එක දවසක් නරක වෙන විදිහක් නැහැ නේද? හැමදාම සුබයි. ඊටත් වඩා හැමදාම දවල් දෙකේ ඉඳලා හවස 4 වෙනකම් මා වහනවා කියලා කියන්නේ ඊටත් වඩා සුබයි කියන එක තමයි. හරි, එහෙනම් ඉතින් අපේ සින්දු කැෆේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. 0112510510ට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0718යි 893 WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. එවාගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් දහන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් ඉතින් අහගෙන ඉන්න හවස 4 වෙනකම් මම මෙතන ඉන්නවා. ඒ වගේම මට තව දෙයක් මතක් කරන්න ඕනේ. Facebook ඉන්නවා අපි. ඒ වගේම Instagram ඉන්නවා, YouTube ඉන්නවා. ඒ විතරක් නෙවෙයි TikTok ඉන්නවා. අපි follow කරන්න, subscribe කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. Right, එහෙනම් ඉතින් සුපුරුදු විදිහට cafe එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දවල් 2:00 විනාඩි 11යි දැන්. මම නිවේෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි පහළවයි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිබත්ගොඩ, චාර්ලික බ්‍රාස්ටේලස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේලස් නුවර පාර කිරිබත්ගොඩ.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය, කසාගල ග්‍රීන් සුප, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුවිල, ගණේමුල්ල, නාරම්මල සහ ගම්පොළ.
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව්, කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා, අයිබෝන් නංග, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමා පුට.
4: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
1: අයියෝ අයියා, අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්. The welcome show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක් මටම කියාගන්න තැන් තියෙනවා. තව එකපාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දි අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුණු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉද්දි වුණත් අපි තව පාරක් කියනවනේ, මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමකේ වචනෙට තියෙන. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන වැඩේ හරියන්නේ නැහැ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show. අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: Altworld.
1: ඇත්තටම අපි ස්කෝල යන කාලේ තියෙනවා ස්කෝලේන කාලෙ විතරක් නෙමෙයි ගොඩක් දැන් මේ ස්කෝලෙන් අවුට් වුණාට පස්සෙත් අපි එක එක ඩිප්ලෝමා වලට ඩිග්‍රී වලට කැම්පස් එකේ දැන් එක එක එක්සෑම් අපිට තියෙනවානේ. එහෙම වුණාම දැන් ඔය අපි විෂය කරුණු ටිකක් පාඩම් කරගන්න ඔළුවේ මතක තියාගන්න ඕන නිසා අපි එක එක කවි එහෙම නැත්නම් ෂෝට් නෝට් එක එක විදිහට පොඩ්ඩක් අර අපේ අදාළ කරුණ ඔළුවට යන්න එක එක විදිහ අපි නිකන් දාගන්න ඕන ඔළුවට. දැන් උදාහරණයක් විදිහට අපි ස්කෝල යනකොට මම නිකන් මේ කතා කරන එක 1900 වරගලම ඉස්කෝල ගියා වගේ නේ. හරියට අපේ කාලේ ඉතින් අපි පාඩම් කරනකොට දැන් මේ ආවර්තිතා වගුව තියෙනවනේ සයන්ස් කරනවා නම් අපි අපිට නිතරම වගේ හම්බ වෙනවනේ. දැන් මේ ආවර්තිතා වගුවේ තියෙන මූලධර්ම ටික මේ මූලධර්ම ටික පාඩම් කරගන්න මේ අපි අර පොඩි සින්දුවක් තිබ්බ මතකද? ඒ වගේම දැන් ওই දිශා හතර සරලම එකක් ගමුකෝ. දිශා හතර දිශා ටික මේ දිශාට පාඩම් කරගන්නත් අපිට තිබ්බ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිද්ද බලාවාරෙන්. හරි. ඒ වගේ දැන් දේ තුනේ පාඩ හත තියෙනවානේ. දැන් දේ තුනේ පාඩ හත මතක තියාගන්නත් අපි පොඩි සින්දුවක් කියනවනේ නේද? රන් තැබිලි කඩන කොල්ලන් නිල් ඉබ්බන් දකි. ඔන්න ඔය සින්දුවේ මතක තියාගත්තට පස්සේ අපිට අර පාඩ ටික මතක තියාගන්න පුළුවන්. දැන් ওই දේ තුනේ පාඩ ගැන තමයි දැන් මම ඔයාලට කතා කරන්න ලෑස්ති වෙන්නේ. හරිද? දැන් දේදුන්නේ පාට හත ගැන මේ දේදුන්නේ පාට හතට කැමති කෙනෙක් ඉන්නවා. හරිද? මේ දේදුන්නේ පාට හත පාවිච්චි කරගෙන ෆිල්ම් එකක සින්දුවක විෂුවල් එකක් කරන්න කෙනෙක්ට හීනයක් තිබිලා තියෙනවා. කවුද මේ? අපි යනවා ඉන්දියාවට. ඉතින් ඉන්දියාව පැත්තෙන් තමයි මේ ආරංචිය අපිට එන්නේ. ඉතින් කරන් ජොහර් කියලා කියන අපි දන්නවා ඉන්දියාවල ඉන්න බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් මේ කරන් කැමතිලු මේ දේදුන්නේ පාටවලට. කොහොම හරි මේ කරන්ගේ කොයි චිත්‍රපටියක් තමයි කබි අල්විදා නා කෙහෙන චිත්‍රපටිය. දැන් මේ චිත්‍රපටියේ ලස්සන සින්දු ගොඩක් තියෙනවානේ. ඒ අතරින් මං වගේම ප්‍රශ්නයක් අහන්නම්, මේ චිත්‍රපටියෙන් ඔයා කැමතිම සින්දුව මොකක්ද කියලා. බහුතරයක් දෙනා කියන්නේ තුමි දෙකනෝ. මට කියන්න බෑ ඉතින් ලස්සරට යක හෝ ගයා. ඔන්න ඔය සින්දුවට ගොඩක් අය කැමත්ත බල කරනවනේ නේද? මියුසික් වලටයි ඒ ගායනයටයි ඔක්කොටම. දැන් මේ ගීතයේ ලිරික්ස් ගත්තත් මේකේ මෙලඩි එක ගත්තත් මේකේ සිංගින් පැත්ත ගත්තත් මහරම ලස්සනයිනේ. ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේ මේ සින්දුවේ මේ විෂුවල් එකත් හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ මේ විෂුවල් එක හරිම වර්ණවත්. ඉතින් මේ සින්දුව බලනකොට අපි සින්දුව ඇතරම අහනවා. හැබැයි අහන ගමන් මේ සින්දුව බලනකොට හොඳට මම වගේ අවධානයෙන් මේ සින්දුව බැලුවොත් අපිට පොඩි දෙයක් ඔළුවට යනවා. ඒ තමයි කරන් මේකේ විෂුවල් වලට පාවිච්චි කරලා තියෙන පාට. නිල්, කොළ, රතු, දම්, තැඹිලි, කහ. මෙන්න මේ ප්‍රධාන වර්ණ පහ තමයි ඇඳුම් වලට, එතකොට පසුතල වලට, පසුබිම් ඇඳුම් නිර්මාණයට, මෙන්න මේ දේවල් වලට මේ උළුප්පල පෙන්වන කරන් මේ පාට පහ පාවිච්චි කරගෙන කරන් ඔන්න සමත් වෙලා තියෙනවා. කරන් එක තැනකදී කියලා තියෙනවා මේක මේ කරන් චිත්‍රපට හදන්න එන්න කලින් දැකපු හිතේ ඇඳිච්ච හීනයක් කියලා. ඉතින් යා නිතරම මේක හීනෙන් දැකලා තියෙනවා එක එක නිළියොත් එක්ක. හැබැයි යා දකින හැම හීනෙකම එකම නළුවා වුණේ ශාරුක් ඛාන්. ඉතින් මේ ගැන කබි කුචි කබි ගම් චිත්‍රපටයේත් ශාරුක් එක කිව්වම ශාරුක් ඛාන් හිනා වෙලා තියෙනවා. ඉතින් කරන් කියනවා එයාට අවශ්‍ය වුණේ සුරජ් හුවා මධ්‍යම ගීතය වගේම වර්ණවත් කරන්න. ඉතින් අන්තිමේදී ඒ ගීතය රානිත් එක්ක, හැබැයි එහිනේ රානිත් එක්ක හැබැයි කරගන්න ඕන ෂාරුක්ටයි කරන්ටයි හැකි වුණා කියලා තමයි කරන් කියන්නේ. ඒ වගේම කරන් කියනවා දේදුන්නේ වර්ණේ වර්ණ මට හරි, ඒ කියන්නේ කරන්ට හරි සමීපයි කියලා. ඉතින් ඒ වගේම තමයි මේ අධ්‍යක්ෂකවරු දකින මේ පාට හීන හැබෑවටම දකින්න සලස්වපු කැමරා ශිල්පීන්, අංගරචන ශිල්පීන්, ඇඳුම් නිර්මාණ ශිල්පීන්, ඒ වගේම පසුතර නිර්මාණකරුවන්ට මේකේ මේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ නේද? දැක්ක නේද? ඇත්තටම මේ ඇහැට මේ සින්දු අහනවා වගේ තමයි, සින්දු අපි කන් දෙකෙන් අහලා රස විඳිනවා වගේම තමයි අපි ඇහෙනුත් බලලා ඒක රස විඳිනවා. ඒ වගේ සින්දු, ඒ වගේ ගීත, ඒ වගේ නිර්මාණ කීයෙන් කී දෙනයිද මේ දැන් අපිට බලන්න තියෙන්නේ. ඒකනේ අපි ඕල් දිස් ගෝල්ඩ් කියලා කියන්නේ. හරි, හවස 4 වෙනකන් අහගෙන ඉන්න. දවල් 2:00 විනාඩි 25යි දැන්.
0: Sindhu Cafe. Sindhu.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න. Happening evening drive එක
3: lead කරලා
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
6: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
7: let's go
8: every weekday at 4 PM in Porto with Ashi Ali
9: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වනකනමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1
3: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට.
2: ඔය තරග කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි, ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා,
10: පහසු වෙලා,
11: තෑගි පැඩි වෙලා,
10: අංක එකයි ලග්න එකයි
11: සියයක්ම ඔබ යටේ,
10: අංක දෙකක් ගැලපුණාම
11: රුපියල් 1000ක්ම අතේ,
10: අංක දෙකයි ලග්න එකයි
11: 2500ක් අතේ, අංක තුනට
10: 50000,
11: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
10: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
11: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
12: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
13: 89.1 89.3 Supreme Radio.

Sindhu Cafe. දවල් දෙකයි වෙනාඩි 40යි දැන් වෙලාව. ඉතින් ඔන්න ඒකත් ඒ විදිහට ඉවර වුණා. අවසානයේ මොහොතත් ආවා. මොකක් ගැනද මම මේ කියන්නේ? ඉතින් ඒ තමයි ඔන්න අවුරුදු ගණනාවක් ලෝක පාපන්තු පිටිය පාලනය කරපු පුරාවෘත්තය. අපි හැමෝම ආදරය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, හෙමත් නැත්තම් CR7ගේ අන්තිම වර්ල්ඩ් කප් තරගය ඔන්න අවසාන වුණා. පෘතුගාලිය සහ ස්පාඤ්ඤ අතර තිබ්බ මේ තරගයේ රවුන්ඩ් ඔෆ් 16 තරගයේ ආරම්භයේ ඉඳලම මේ ටීම් දෙකම තෙවුණු සටනක් දුන්නා. ඉතින් මිනිත්තු 90 පුරාවටම ටීම් දෙකටම ගෝලයක් වාර්තා කරන්න හැකියාව ලැබුණේ නැහැ. හැබැයි ස්ටොපේජ් ටයිම් වල පළවෙනි මිනිත්තුවේදීම ස්පාඤ්ඤය තමන්ගේ ජයග්‍රහී ගෝලය වාර්තා කළා. ඉතින් ඊට පස්සේ ඉතුරු මිනිත්තු කිහිපේ පුරාවටම පෘතුගාලිය සටන් කළත් අන්තිමේදී ඇන්තනි ට්‍රේලගේ අවසාන විසල එකත් එක්ක පෘතුගාලිය වර්ල්ඩ් කප් සිහිනය ඒ විදිහට අවසාන වුණා. ඒත් එක්කම 41 හැවරදි අපේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අන්තිම ලෝක කුසලාන පරිච්ඡේදයත් ඒ විදිහට අවසාන වුණා. ඉතින් ඇත්තටම මේ තරගයට කලින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියලා තියෙනවා එයාගේ අන්තිම FIFA World Cup තරගාවලිය බවත්, මේ World Cup තරගාවලිය කියලා තහවුරු කරලා තිබ්බා. ඒ වගේම තරගයෙන් පස්සෙත් මගේ World Cup ගමන මෙතනින් අවසන් කියලා කිව්වා. හැබැයි ජාතික කණ්ඩායමෙන් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගන්නවද කියන එක ගැන එම නිශ්චිත නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. සමහරක් විට මේක අන්තිම World Cup එක වුණාට සමහරක් වෙලාවට එයා ටීම් එකට සෙල්ලම් කරන්න දෙන ඉඩකඩ තියෙනවා. කොහොම නමුත් ඉතින් ඔන්න ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අන්තිම වර්ල්ඩ් කප් සේනය මේ විදිහට පොද වෙනවා. ඉතින් ලෝක කුසලාන තරගාවලි 6කදීම ගෝල ලබාගත ඉතිහාසයේ එකම ක්‍රීඩකයා තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියලා කියන්නේ. හැබැයි ඉතින් CR7 ගේම නැත්තම් අපේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වටිනාකම තියෙන්නේ මේ සංඛ්‍යා ලේඛන වල විතරක් නෙවෙයි නේද? එයා අපිට දුන්නේ ජයග්‍රහණය, ඒ හැඟීම්, ඒ ආශ්වාදය, ඒව හැමදාමත් කවදාවත් අමතක නොවන මතකයක් නේද? ඉතින් අපිට ලෙජන්ඩ් thank you so much කියලා කියලා තමයි අන්තිමෙදි කියන්න වෙන්නේ. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ලෙජන්ඩ් ගැනත් කතා කරගෙන අපි සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න කෙනාට මතක් කරනවා දවල් 2:42 දැන්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The welcome show.
3: I burn සුබදාසනක බලා උදෑසන
2: හදලා. Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනම ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
3: සතියේ දවස් පහේම
8: The Welcome Show අහන්න.
9: 89.1 89.3
6: Supreme Radio.

හවස තුනයි විනාඩි 5යි දැන් වෙලාව සිඳු කැෆේ අන්තිම පැය තමයි මේ විදිහට පටන් ගන්න. දැන් මෙහෙමයි කොච්චර කාලයක් ගියත් සමහරක් හඬවල් තියෙනවා. ඒ දේව කවදාවත් අභාවයට යන්නේ නැහැ. හැමදාම අමරණීයයි ජීවමානයි. පරම්පරා ගණනාවක් ගියත් ඒ හඬ ඒ ගීත හැමදාමත් අපේ හදවතේ ඒ විදිහටම රඳා පවතිනවා. ඉතින් අද ජූලි මාසේ 7. ජූලි මාසේ 7 කියලා කියන්නේ මං කලින්ම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්ම මම කිව්ව විශේෂ දවසක් කියලා. මෙහෙමයි හැම දවසක්ම විශේෂයි. හැබැයි අද දවස ඊටත් වඩා විශේෂයි. ඉතින් ඒ තමයි සිංහල ගීත ලොවේ රජු නික්ම ගිය අද වගේ දවසක. ඉතින් ඒ තමයි එච්.ආර්. ජෝතිපාලයන්. ඉතින් මට හිතුණා දේ ගැන අත් එක කතා කරොත් හොඳයි කියලා. එච්.ආර්. ජෝතිපාල එහෙම නැත්නම් අපි ජෝති කියන අතරේට එතුමට ආමන්ත්‍රණය කරනවා. අපේ ලංකාවේ හිටපු ඉතාම ජනප්‍රිය ගායකෙක් තමයි එතුමා. ඉතින් ඔහුගේ මිහිරි හඬ ඒ වගේම හැඟීම්බර ගායන විලාසය නිසාම අදටත් බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තමයි තියෙන්නේ. මම ඒකයි කිව්වේ කොච්චර කාලයක් ගියත් ඒ හඬ හැමදාමත් අපේ හදවත් තුළ ජීවමානයි කියලා. ඉතින් එච්.ආර්. ජෝතිපාල කියලා කිව්වට එතුමගේ සම්පූර්ණ නම එච්.ආර්. කියන අකුරු දෙකේ තේරුම තමයි හෙට්ටි ආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල තමයි එතුමගේ සම්පූර්ණ නම. 1936 පෙබරවාරි මාසේ 12 තමයි එතුමා මේ ලෝකෙට උපත ලබන්නේ. ඒ වගේම එතුමා 1987 ජූලි 7 හරියටම අද වගේ දවසක වයස අවුරුදු 51 දී මිය යනවා. ඉතින් ජෝතිපාල මහත්තයා 60 දශකයේ ඉඳලා 80 දශකයේ දක්වාම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඉතින් ඒත් එක්කම සිංහල චිත්‍රපට රසකට ගීත ගායනා කර අතර එතුමා ප්‍රේම ගී, විරහ ගී වගේම ජනප්‍රිය ගීත රසක් ජනතාව අතර එතුමගේ ගීත ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වුණා. ඒ ගීත අදටත් ඒ විදිහටම ජනප්‍රියයි. ඉතින් එතුමගේ මුල්ම ගීතය තමයි මගේ රන් රාජිනී. මේ ගීතය එතුමාගේ විසින්ම එතුමාගේ වියදමින් පටිගත කරපු ගීතයක්. ඒ වගේම තමයි එතුමාගේ පළවෙනි චිත්‍රපට ගීත ගායනා කරමු ලැබුවේ සුරතලේ චිත්‍රපටයේ තමයි එතුමා පළවෙනි චිත්‍රපට ගීත ගායනය ආරම්භ කරන්නේ එතනින්. ඉතින් සිංහල ගීත ලොවේ රජු කියලා තමයි ගොඩක් දෙනෙක් එතුමව හඳුන්වන්නේ. ඒ වගේම තමයි පසු කාලෙක එතුමගේ මේ තියෙන ජනප්‍රියත්වය නිසාම එතුමගේ නමේ මුල් අකුරු දෙක එච්.ආර්. කියන අකුරු දෙක එකතු කළා රසිකයෝ හදවත රත්තරන් එච් හදවත ආර් රත්තරන් අන්න ඒ විදිහට එක එක විවිධාකාර නම් එතුමා වෙනුවෙන් එතුමගේ ජනප්‍රියත්වය නිසාම පටබැඳුණා. ඉතින් එතුමා ගීත 6000කට අධිකව ගායනා කරලා තියෙනවා. ඉතින් ඒවා අදටත් ගුවන් විදුලිය හරහා, රූපවාහිනිය හරහා, විවිධ සංගීත වැඩසටහන් හරහා නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් එතුමා සමුගෙන හරියටම අදට වසර 39ක් ගත වෙනවා. තව අවුරුදු ගණනාවක් ගියත් එච්.ආර්. ජෝතිපාල කියන නම, එච්.ආර්. ජෝතිපාලයන්ගේ හඬ, ඒ ගීත හැමදාමත් රසික හදවත් තුළ අමරණීයයි. සිංහල ගීතලොවේ රජුනි ඔබට නිවන් සුව.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔය තරග කරන්න ඕනේ කාර්යාලයේ ඉන්න කෙනා එක්කවත් යාළුවා එක්කවත් නෙමෙයි. ඊයේ හිටපු ඔයා එක්ක විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරෙනෙමෙ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද?
3: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම.
2: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: නිරන්තරයෙන්ම කියන වචනයක් තියෙනවා නිපු. තව එක පාරක්. මටම කියාගන්න තැන් තියෙනවා තව එක පාරක් අපි උත්සාහ කරමු ජීවිතේ දිනන්න කියලානේ. හැබැයි ඔය අපේ ජීවිතේ අපි වැටිලා අපි වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දී අපේ ව්‍යාපාර නැත්තටම නැති වෙලා සුන්නු විසුණු වෙලා නැති බංගස්ථාන වෙලා ඉදදී වුණත් අපි තව පාරක් කියනවනේ මං තව පාරක් උත්සාහ කරනවා කියලා නේද? ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ට ලොකු උත්තේජනයක් දෙන වචනයක්. ඒ කියන්නේ ඒකේ ලොකු බලයක් තියෙනවා. ලොකු වටිනාකමක් ඒ වචනෙට තියෙනවා. ජීවිතේ අදත් ඉතින් පැරදුනා කියලා හිතාගෙන ඉන්නවනම් අදත් කරන්න වැඩි හරියන්නේ නැහැ කියලා හිතනවනම් තව පාරක් උත්සාහ කරන්න.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

හවසතුනයි ඔන්න වෙලාව හවසතුනයි විනාඩි 22යි කලබලේ කලබලේ සතුට වැඩිකමට තමයි මේ කලබලේ අපි ගොඩක් කාලයක් ආසාවෙන් බලපු ඔන්න ඊළඟට අපි ඒ දේ එනකන් ආසාවෙන් බලන් හිටපු දෙයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒ මොකක්ද ඒ තමයි Fast and Furious චිත්‍රපට මාලාවේ අන්තිම චිත්‍රපටය තමයි Fast Forever ඉතින් Fast Forever චිත්‍රපටියේ රූපගත කිරීම ෂූටිං මේ වෙනකොට නිල වශයෙන් පටන් අරගෙන තමයි තියෙන්නේ ටඩා දුක හිතන දේකුත් තියෙනවා ඒ තමයි Fast and Furious චිත්‍රපට මාලාවේ 11 වන සහ අවසාන චිත්‍රපටය තමයි මේ Fast Forever චිත්‍රපටය. ඉතින් මේකේ ෂූටින්ග්ස් ආරම්භ කරලා තියෙනවා කියලා Vin Diesel එයාගේ Instagram ගිනුම account Instagram එකේ නිල වශයෙන් ඔන්න නිවේදනයකුත් නිකුත් කරලා තිබ්බා. ඉතින් Vin Diesel කියන්නේ රසිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන Fast and Furious චිත්‍රපට මාලාවට ගැළපෙන අමතක නොවන අවසානයක් නිර්මාණය කරන්න කණ්ඩායම වෙහෙස මහන්සි වෙලා වැඩ කරමින් ඉන්නවා කියලා තමයි ඉතින් එයාගේ Instagram එකේ දාලා තියෙන්නේ. කොමහරි මේ චිත්‍රපටය 2028 මාර්තු මාසේ 17 වෙනිදා තමයි සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන්න නියමිත වෙලා තියෙන්නේ. 2001 තමයි මුලින්ම Fast and Furious ආරම්භ වුණේ. ඉතින් මේක දීර්ඝතම චිත්‍රපට මාලාවේ අවසානයේ සම්පූර්ණ කරන නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය රසිකයන්ට හරිම ඉතාම සුවිශේෂී අත්දැකීමක් වෙයි කියලා තමයි ඉතින් හැම කෙනෙක්ම අපේක්ෂා කරන්නේ. වගේම මේ Fast and Furious ගැන කතා කරනකොට පොඩ්ඩක් අපිට දුක හිතෙන දේකුත් තියෙනවා නේද? ඒ තමයි See You Again. අපිට මේ සින්දුව හම්බ වෙන්නේ Furious 7 ෆිල්ම් එකේ. ඒ තමයි Paul Walker එයාගේ යා වෙනුවෙන් Paul Walker වෙනුවෙන් කරපු සංවේදී උපහාර ගීතය තමයි ඒ ගීතය. ඉතින් මේ ෆ්‍රැන්චයිස් එකේ සින්දු ගොඩක් ලස්සන සින්දු ගොඩක් තියෙනවා. ඉතින් මට හිතුණා දැන් Fast and Furious ගැන කතා කරපු නිසා Fast and Furious එකේ ගොඩක් ජනප්‍රිය වෙච්ච සින්දුවක් අහමු කියලා. ඔන්න ඩාන්ස් කරන්න කැමති කට්ටියට දැන් chance එක. යොප් යොප් හවස තුනයි වෙනාඩි 25යි දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුනේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවරපාර කිරිබත්ගොඩ හැමදේකම එක වගේ නෙවෙයි ලා ඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අදම ලා ඕචි ගන්න
2: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරන තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍යානුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The Welcome Show.
1: අයිබර්න් සුබෝදස්සනාක බලා උදෑසන හද.
4: Supreme Radio The Welcome Show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The Welcome Show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
7: දිනින් දින යාවත් කල්පනා ව්‍යාපාරික ලොවේ කතුමිත්තේ
9: Business highlights.
1: දේශීය අමුද්‍රව්‍ය සහ දේශීය ආයුර්වේදයේ මුල් කරගෙන රෝගලවණ නිෂ්පාදන සිදු කරන බයෝ බියුටි ලංකා ආයතනයේ නවතම ශාඛාවක් අද උදැසන ගම්පහ නාරම්බලදී විවෘත වුණා. ඔබට මෙහිදී හිස සහ සම රැක ගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව උදා වනු ඇති. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන බයෝ බියුටි ලංකා ආයතන ව්‍යාපාර ප්‍රධානි අනුරාධ වික්‍රමසිංහ මහතා.
10: දේශීය ආයුර්වේදයේ මූලික කරගෙන නිෂ්පාදන රැසක් ලංකාවේ දායද කරලා පිළිලා තිනවා. එතනදී හෙයා කෙයාර් රේන්ජ් එකක්, ස්කින් කෙයාර් රේන්ජ් එකක් සහ ෆුඩ් සප්ලිමන්ට් රේන්ජ් එකක් මේ වෙද්දී අපි බයෝ බියුටි ලංකා ආයතනයේ විදිහට දේශීය ආයුර්වේද මූලික පැලෑටි මූලික කරගෙන අපි මේ හඳුන්වා දීලා තිනවා. ඒතර එතනදී අපේ පාඩිභුවන්ගේ විශ්වාසය සමගම අපේ නව පියවරක් විදිහට අපේ අලුත් ශාඛාවක් ගම්පහ නාරංවල අපි ආරම්භ කරලා තිනවා. ආයතනයේ මුල සිටම අපිත් එක්ක සම්බන්ධ වුණ සහ අපිව විශ්වාස කරලා අපිත් එක්ක සම්බන්ධ වුණ පාඩිභුවන් රැසක් ඉවෙන්ට් එක සඳහා සම්බන්ධ වුණා. සියලුම අපේ පාරිභෝගිකයන් සහ අපේ හිතවත් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කරගන්නවා.
9: Business highlights
7: on Supreme Radio.
0: 89.1
7: Supreme Radio. Radio.
0: මගේ හඬ, මගේ රට.
7: සින්දු කැෆේ.

சிந்து கஃபே. ජගත් කතා කරා පානදුරෙන් ඔව්ෝ කවියක් කියන තමයි මම ලෑස්ති වෙන්න. අහගින්න කවිය. දෙතොල් අතරින් මුමුණනා රස වදන් හදවත් තුළ රැඳී නිමේෂා ඔබ ලගින් දැහැනට සම වැදේ නොසෙල්ලී ඉඳී. රසික සෙත් තුළ පුරවලා තියනවා ඔබෙ සිනහා පොදී. සුළඟේ තිලා එන්න හිතෙනවා දිනෙක ඔබ ළඟටම ඇවි. බොම සුදේ ජගත් ලස්සනම ලස්සන කවියක් දුන්නට ඒ වගේ මාදරණීය යාළුව හැම කෙනෙක්කම ලස්සනම ලස්සන සින්දුවකට මට එකතු කරගන්න කියලා ජගත් කිව්වා. හරි, ඉතින් අතේ දුරෙන් පස්සේ මම යනවා ඇඟිලි තුඩේ දුරට. ඒ කියන්නේ WhatsApp එක පැත්තට තමයි යන ලෑස්ති වෙන්නේ. අපේ සාශ්‍රීනවා හින්දුමේ මට මැසේජ් එකක් දාලා තිනවා ආයුබෝ වේවා කියලා. ආයුබෝ වේවා, ආයුෂ බොහෝ වේවා. එතෙක්ම හිනදුමෙන් යනවා මම මොරටුවට. අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක ඉන්නවා. ඒගොල්ලන්වත් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. රන්දික මදු ලක්ෂාන් අසංක, ආහා, මම මැසේජ් එක කියනවත් එක්ක මම වහගෙන ඉන්නවා. මට ඒත් එක්ක රිප්ලයි එකක් දැම්මා. නියමයි නියමයි, සතුටම අහගෙන ඉන්න ඕනේ. 89.83 එතකම මඩපාතට යන්න ඕනේ. ලක්ෂ්මන් ඉන්නවා, ආයි බොහෝ වේවා. මඩපාතින් ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජ, ඒ වගේම ආවෝර් පුතාවත් ඔන්න, භාග්‍ය, අවිෂ්ක, මේ කට්ටියවත් ඔන්න එකතු කරගන්න කියලා තමයි කියන්නේ. රයිට්, ඒ වගේම KDA සමරසිංහවත් ඔන්න සේරුවාවිලෙන් එකතු කරගන්න කියලා ලක්ෂ්මන් කියනවා. ඒ වගේම සේරුවාවිල KDA සමරසිංහත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න අපි සමරසිංහවත් ගොඩක් ආතරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම උපුල් ජයවර්ධන ඉන්නවා, උපුල්වත් මතක් කරන්න ඕනේ. ඒත් එක්කම ඊජී අනුර ඉන්නවා පුස්සැල්ලෑවෙන්. අනුර, ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආතරෙන් මම එකතු කරගන්නවා. හරි, ඉතින් මේ විදිහට තමයි අපේ WhatsApp එකේ යාළුව සෙට් එකේ ඉන්නේ. එහෙනම් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා නවතින්න නැතුව සින්දුවක් අහන්න. සිරවලා නැවතිලා නෙමෙයි ඉන්නේ මම. හැබැයි හතරට යනවා මොනා කරත්. හවස 9:41.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හප්පනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: ඔනි කරතරුවක් තමත් ඔනි කරතරුවක්
2: to back sindu ahanna
6: let's go
1: every weekday at 4 pm in porto with ashi ali
7: kale vali talaven vasigiyat samahara matakyan thavumat hadavate swanda denawa
8: swada dani dani
1: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: එන්න

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: 89.1 89.3 Supreme Radio Sindhu Cafe
4: විනාඩි 48යි දැන් වෙලාව. මට යන්න වෙලාව ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් යන කලින් වට මතක් කරන්න ඕනේ දිගටම 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. ඒ වගේම Facebook එකෙන් අපිව follow කරලා නැත්නම් follow කරන්න, අපේ page එකට like කරන්න, YouTube එකටත් යන්න, අපේ channel එක තියෙන අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න, TikTok එකටත් යන්න, ගිහිල්ලා follow කරන්න. ඉවර නෑ. Instagram එකෙත් අපි ඉන්නවා. අපිව follow කරන්න හැම තැනින්ම අපි වට කරගෙන තමයි ඉන්නේ. Right, ඒ වගේම කියන්න ඕනේ තව දෙයක්. විශේෂම මට පොඩ්ඩේ මග ඇරෙනවා. ඉඳලා හමාරයි ආශීවිලා ඉද හවස හතර ඉඳලා වඩ බලන් ආශිත් එක්ක ටෙම්පට උනන්ද. එහෙනම් ගෙහින් එන්නම් සුපුරුදු විදිහටම. හෙට දවල් දෙකටත් මං එනවා ඔයාට රස කතා ගොඩකුයි, ලස්සනම ලස්සන සින්දු ගොඩකුයි අරගෙන. සතුටින් පරස්සමෙන් ආතරෙන් ඉන්න මං නිවේෂා.

0: වෙලාව හවස 4යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙ තිබේ පොළොවේ බලේ කොතනක් ඇහේ

right. හිතවතුනි හවස 4 විනාඩියකයි වෙලාව. කොහමද ජීවිතේ හොඳයි නේද? එච්චරයි හොඳයි නම් ඉතින් එච්චරයි වැඩියෝ. ඊයේ මං කියවනේ සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක ෆලෝ කරගෙන අද මම ලයිව් එකට එනවා කියලා මම ලයිව් එකේ ඉන්නේ. යන්න ඔයා තාම ෆලෝ කරලා නැත්නම් සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එකට ගියා ලයිව් එකට ආවා. රයිට්. එහෙම නැත්නම් ඔන්න පුළුවන් මාත් එක්කතු වෙන්න ඔයාට. කොහොමද? 0618893893 අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒ පැත්තෙන් එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් මට ඇමතුමක් දෙන්න. මොරටුවේ ඉන්න සෙට් එක මාව අහගෙන ඉන්න කියලා මම දන්නවා. මොරටුවේ පැත්තට මම මේ කියන්නේ 0112510510 හොට්ලයින් එක තියෙනවා. හොට්ලයින් එක හැමදැනටම තියෙනවා. හැබැයි විශේෂයෙන් මොරටුවෙන් තමයි මට වැඩිපුර කෝල්ස් එන්නේ. ඒ නිසා මොරටු පැත්ත කට්ටියට ඔන්න කියන මට කෝල් එකක් දීලා බලන්න ආන්සර් කරයිද නැද්ද කියලා බලන්න. හරිද? රයිට්. අද කතාව මොකක් ගැනද? ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු අද්විතීය වීරවරයෙකු වෙන දුටුගැමුණු මහරජතුමාගේ දසමායෝධයෙන් ගැන අපි ඕන තරම් කතා අහලා තියෙනවානේ. ඒ වුණාට එතුමාගේ, එමෙ නැත්තම් දුටුගැමුණු රජතුමාගේ සමීපතම සහ විශ්වාසවන්තම සගයා වෙච්ච යුද බිමේ පෙරමුණ ගත්ත කවුද යා? ඒ තමයි කඩොල් ලතා. අපි දන්නවනේ හැමෝම ඒ ගැනනේ. ඒ වුණාට රුහුණු රටේ අනුරාධපුරය දක්වාම මහා යුද්ධ සංග්‍රාමයන්වල පෙරමුණ ගත්ත මේ අභිමානවත් හස්ති රාජයාට රට එක්සේසත් කරාට පස්සේ මොකද්ද සිද්ධ වුණේ? අවසාන කාලයේ ගෙවුණේ කොහොමද? ඒ ගැන මම අද ඔයාලට කියනවා. අද කතාව කඩල් ලතා ගැන. ඒ නිසා හගදින්න හවස 6 වෙනකම් බනින්න එපා. මේ ඔයා නිකන් සීරියස් කතා කියන්න එපා කියලා. වැඩක් තියෙනවා. අතීතයේ අපිට ඉතාම වැදගත්. වර්තමානය හොඳින් ගත කරන්න සහ අනාගතය හදාගන්න නිසා අතීතය අපිට අමතක කරන්න බෑ කිසිම වෙලාවක. ඒ නිසා අද දවසේ අපි කතා කරනවා කඩොල් ලතා ගැන. ඒ වගේම මට විශේෂ කතාවක් කියන්නත් තියෙනවා. අපේ රණවිරුවත් එහෙමනේ. අද මගේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි සින්දුව මට හිතුණා නැවක ඉඳලා මාව බලාගෙන ඉන්න මේ වෙලාවේ අපේ දුමියා. දුමියා නේවියක ඉන්නේ. ඉතින් අපි ඒ ආදරණීය අපේ රණවිරුවා වෙනුවෙන් සින්දුවක් දෙන්න ඕනේ. ඈත මුහුද නැවකට වෙලා ඉන්න ඔයා වෙනුවෙන් ඊළඟ සින්දුව දෙන්න ඕනේ කියලා මට හිතුණා. හරිද? පළවෙනි සින්දුව අද දුමියා වෙනුවෙන්. ආරම්භ කිරීමට ඇති මාර්ගය නම් කතා කිරීම නවතා එය කිරීම පටන් ගැනීම නිසා මං කතාව නවතා පටන් ගන්නවා ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට. අවසහතරයි විනාඩි 3යි. මං ආශි

0: වෙලාව හවස 4යි විනාඩි 14යි.
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණ කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

හරි හරි හරි එහෙම වෙනවා. ඉතින් දාන් වෙනවා ඩූන් වෙනවා එක පාට මයික් සෝන් වෙනවා සින්දු ඉවර වෙනවා මං මයික් එක ඔන් කරගන්නවා අපි කතා කරනවා යනවා TikTok live එක පැත්තට. මේ පැත්තෙන් මුලින්ම අර දවසේ ආගේ මගේ live එකට first comment එක දාපු කෙනා තමයි ෂාරක. ෂාරක thank you ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම සකුණි හංසිකා ඔයාව මතක් කරන්න ඕනේ තරිදු ඉන්නවා තරිදු තිසර. ඒ වගේම බද්‍රිකා හිටියා ගියා බද්‍රිකා ආවා බද්‍රිකා ගියා බද්‍රිකා ආදරෙන් මතක් කරනවා. සාශිනෝ භාග්‍යා ඉන්නවා. ඒ වගේම සංජීව ඉන්නවා අවිසා වෙලෙන් යවත් එකතු කරගන්නවා. දුමියා දුමියා නැවේ ඉන්න දුමියා බම්බර තුඩක පහස පිපුණු මල් පතාවි. සුනිල් එදිරිසිංහ මාත්මයක සින්දු තමයි මේ ඉල්ලන්නේ. බලමු පහමාරෙන් පස්සේ තමයි දෙන්න පුළුවන් වෙන්නේ. බලමු හොඳ සින්දු දිර දවසක් නෙමෙයි. හැබැයි වාගේ ඉල්ලීමට ආක දාන්න බෑ. ඒ නිසා මම ඒක කියන්නම්. හරිද? මං කියන්නේ බුදුහාමේ මට කියන්න බෑ ඒක. ඒක දෙන්න. රයිට්. ඒ වගේම ජනක ඉන්නවා, තුවාන් සබාර ඉන්නවා, සුපුරුදු විදිහට මීගමෙන් ඔයාවත් ආදරෙන් මතක් කරනවා. කසුන් ඉන්නවා, ස්කාරියන් ඉන්නවා. ස්කාරියන් දුරේෂුත් ඇවිල්ලා ඉන්නවා. දුරේෂුත් එකතු කරගන්න. ඊට පස්සේ මං එනවා මෙන්න මේ කට්ටියව මතක් කරන්න. අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. රන්දික මදු ලක්ෂාන් අසංක. හරි? කට්ටිය එකතු කරගන්න. එකම මැසේජ් එක දෙපාරක් කියලා තියෙනවා. මාව බය කරන්න එපානේ. ඕම් මැසේජ් කළා. හරි. අසංක ලක්මාල් අපි මොරටුවේ ලක්ෂාන්. මේ ඉන්නේ අසංක ලක්මාල්. අනේ අනේ. මේ මැසේජ් එක කියවන ගමන් හිටියේ. ඔයා TikTok live එකෙත් ඉන්නවද? Thank you ඈ. අපි ආදරේ වාට ගොඩක්. සුබ සැන්දෑවක් වේවා ආශි මැඩම්. මැඩම් කෝ මැඩම්. මැඩම් කෝ. කවුද මැඩම්? මැඩම්. අයියෝ මේ මැඩම්ලා මේ නෑනේ මොන මැඩම්ද? මැඩම් කියන්න පමට. හරිද? මොන ආශි කියන්න. ඊජියන්ර පුස්සලා BF ජනපදේ මාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හරිද? හරි හරි හරිද හරිද ගන්න එපා. හරි කැතයි හරිද හරිද ගන්න එක චික්. Hi Vedo, hi, hi, කොහමද මදුරිකා? Hi. Hi darling, අවිට කුත් කර ගන්නකට කාදරේ. රන්දුනු ඉන්නවා ඉතාලියේ. මර්වින් මිහිඳුකුලගේ සින්දුවක් කිල්ලනවා. අද සින්දු දෙන දවසක් නෙවෙයි. ඉතින් ඒ නිසා මට සින්දු දෙන්න බැරි වෙයි. හැබැයි සින්දුවට එකතු කර ගන්න ඔයාගේ ආදරණීය girlfriend. හරිද? එතකොට අනේ එහෙමද රයිට්. කවුද වන්දනේ? රෙඩා රෙඩා කෙලෙක් කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. Hi දමිතය ඔයා. ඕකේ ඔයාව ආදරෙන් මතක් කරනවා. හරි එතකොට අපි සාශිනෝ නේද? රයිට්. එයාව ගත්ත ෆොටෝස් ටික ගන්න අගල එවන්න. අපි යනවා. අලුත් සින්දුවක් නේ මේක. හද්ද පරණ සින්දුවක්. හැබැයි මාර හිට් එකක්. කාලකින් අහන්න පුළුවන් මේ සින්දුව. ආහා යස්. සිංදුව ප්ලේ කරලා දෝය. මුලින්දල දෙන්න සිද්දුව. මෙන්න සිද්දුව.

0: වෙලාව හවස 4:22
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012 සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 77 600 18 22
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යම් සංචාරයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න
7: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
8: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

පවස 4 විනාඩි 37 වෙලාව. අද දවසේ කතාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ ඔබ ලෑස්තිද නිෂ්පාදකතුමා? නිෂ්පාදකතුමාගේ අවශ්‍යතාවයක් නැහැ. ඔබට තියෙන ඔබේ කතාව කරගෙන යන්න නේද පුතේ? දුමින්ද රත්නායක. රත්නායක එක වෙනම කතා කරමු පොඩ්ඩක් කොහොමින්. රයිට්. මහාවංශයේ සඳහන් වෙන විදිහට දුටුගැමුණු කුමාරයාගේ උපත ලැබපු ඒ සුබ මොහොතේදී මුළු ලංකාද්වීපයේම අද්භූත සහ වටිනාකම් වලින් තියෙන වස්තුන් රැසක් පහළ වෙලා තියෙනවා. රයිට්. ඉතින් ඒ අතරින් සුවිශේෂීම සම්පත උනේ කණ්ඩුල කියන දේවරෙක් විසින් හොයාගත්ත මුහුදු වෙරළදි හොයාගන්න ලද සර්ව ලක්ෂණ වලින් පිරිපුන් ඇත් පැටව. හරිද? ඉතින් මේ හොයාගත්ත දේවරයාට ගෞරව කිරීමක් විදිහට රජ පවුල කට්ටිය මේ ඇතා කණ්ඩුල කියලා, එහෙම නැත්නම් පසුකාලීනව කඩොල් බවට පත් වුණේ මේ කණ්ඩුල කියන මේ විදිහට හොයාගත්ත ඇත්පැටිව. ඒ ඇත්පැටියට නම වැටුනේ මේ කණ්ඩුල කියන දීවරයාගේ නම නිසා. හරිද? මේවා ඉතින් ජනප්‍රවාද එන විදිය. හැබැයි තව කතා තියෙනවා ජනප්‍රවාද එන තවත් අපුරු කතාවකට අනුව. මේ ඇත්පැටිව හිමාලයේ සුප්‍රසිද්ධ සද්දන්ත කුලයට අයති එක්කෙනෙක් කියලාත් කියනවා. මුහුද සරණය කරලා රුහුණු මාගම කඩොල් කැලේ ප්‍රදේශයට ආපු නිසා එහෙම කඩොල් කියන නම ලැබුණා කියලා තවත් පුරාවෘත්තයක් තියෙනවා. ඉතින් හරියටම අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් මේවා ඉතින් ජනප්‍රවාද එන විදිහට තමයි තියෙන්නේ. මේ ඊට අමතරව කඩොල් ඇතා කියලා කියන්නේ හුදෙක් රාජකීය වාහනයක්ම නෙමෙයි. මේ කඩොල් ඇතා දුටුගමන රජතුමාගේ සමීපතම යාළුවේ, ඒ වගේම සටන් සගයා. මේ ලංකාවේ වංශකතාවල රන් අකුරින් සටහන් වෙච්ච පළමු සත්වයා වෙන්නෙත් මේ කඩොල් ඇතා තමයි. විජිතපුර මහා බලකොටුවේ ద్వාරය බිඳලා දාලා සතුරන් විසින් ඇතාගේ පිටට දැන් කරා මහා යුද්ධයක් තිබිච්ච වෙලාවේදී මේ කතාව වෙන්නේ. පොඩි එකතු කරලා එකතු කරලා කියන්නම්. අද විජිතපුර මහා බලකොටුවේ ద్వාරය බිඳ දානකොට මේ යුද්ධෙදී සතුරන් විසින් මේ ඇතාගේ පිටට උණු කරපු තාර සහ ලෝහ වත් කරලා වක් කරා කියලා කතාවේ තියෙනවා. ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඒ වුණාට ඒවෙන් නොසැලිලා යකඩ දොරටු බිඳ දාන්න තරම් කඩොල් ඇතා වීරෝදාර වුණා කියලා තමයි මහා වංශයේ ඉස්සර කතාවල සඳහන් වෙන්නේ. ඒ වගේම එලාර රජුත් එක්ක දුටුගමන රජතුමා අතර තිබිච්ච අනුරාධපුරයේදී සිදුවෙච්ච ඓතිහාසික ද්වන්ද සටනේදී එලාර රජතුමා මහා පබ්බත කියන ඇතාගේ පිටින් නැගලා ආව දුටුගමන රජතුමාගේ අපේ කඩොල් ඇතාගේ පිට. ඉතින් එදා එලාර රජතුමාගේ ඇතා මෙල්ල කරලා ගැමුණු රජුට විජයග්‍රහණය අත්කර දෙන්න කඩොල් ඇතා උපරිම දායකත්වය ලබා දුන්නා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මහා යුද්ධයකින් නිමා වෙලා රට එක්සේසත් කළාට පස්සේ අර විශ්‍රාම සුවය විඳීමට කඩොල් ඇතාට උප්පත්තිය භූමිය වෙච්ච රුහුණු මාගම් ප්‍රදේශයට ආදරයෙන් අරගෙන කියලා තියෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. තව තියෙනවා ඒ ගැන කියන්න, තව කතා ගොඩාක් තියෙනවා. අපි අහගෙන ඉමු මේ විදිහට කඩොල් ඇතාගේ කතාව. රයිට්. අපි යනවා සින්දුවක් අහන්න. තව ටිකකින් ඉතුරු ටික කියන්නම්.

0: විනාඩි 46යි.
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමා පුත.
4: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
6: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.

0: ඉරහඳ වගේ මතකයි.
1: වෙලාව හවස 5යි විනාඩි 1යි.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: එන්න

89.3 Supreme Radio. Supreme Radio.

අත්ත වෙලාව හවස පහයි වනාඩි තුනයි හිතවතුනි අපයාවා දෙවැනිින් පැට කඩලතා ගැන නෑද කතාව. ඉතින් මේ අපි කඩවලතා ගැන කතා කර කර හිටිය යුද්ධ ඉවර කරාට පස්සේ එයාගේ විශ්‍රාම දිවිය ගත කරන්න එයා හිටියේ කොහෙද කියලා මංවාට කියන්නයි හදන්නේ. හරිද? ඇත්තටම එයාව ආදරෙන් රැකබලාගන්න එයාගේ විශ්‍රාම දිවිය බොහොම සුව පහසුවට ගත කරන්න එයාගේ සැඳෑ සමය ගත කරන්න අරගෙන ආවේ වර්තමානයේ පැල්වත්ත කුඩා ඔය සහ බුත්තල කියන ප්‍රදේශ ආශ්‍රිතව නිදහස් වනන්තර කලාපේ තමයි අයිඳලා තියෙන්නේ. ඉතින් බුත්තල යටියන් ලෙන විහාරයේ පැරණි වාර්තාවලට අනුව මේ හස්ති රාජයා වයෝවෘද්ධ වෙනකන්ම රාජකීය රැකවරණය මැද තමයි ජීවත් වෙලා තියෙන්නේ බුත්තල දොරමැඩිල්ල කියන සුන්දර ගම්මානේ. ඉතින් අතීතයේ මේ වීර සත්‍යයට දැක්කපු ගෞරවය මනාව කියාපානවා මේ ඇතාට පහසුවෙන් ස්නානය කරන්න විශේෂම ස්ථානයක් මේ විහාරය ආශ්‍රිතව ගලෙන් විශේෂයෙන් නිර්මාණය කරලා තියෙනවා. එතනට කියනවා ඇත්පීල්ල කියලා. ඉතින් අදටත් ඒ ප්‍රදේශයේ මේ ඇත්පීල්ල දකින්න තියෙනවා කියලා තමයි පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. කොහොමනම් කඩොල්ලතාගේ අවසාන කාලය පිළිබඳව ජනප්‍රවාදයේ සංවේදී කතා කීපයක්ම තියෙනවා. එකක් තමයි දුටුගැමුණු රජතුමාගේ මරණයෙන් දැඩි කම්පාවට පත්වෙච්ච කඩොල්ලතා ක්‍රමයෙන් දුර්වල වෙලා මේ මාගම බලා යන ගමනේදී මිය ගියා කියලා කියනවා. ඒ වගේම මහලු වියේදී ඇතාගේ භාරකාරත්වයේ පැවරුණු රාජකීය කුමරුවරුන් දෙදෙනෙක් අතර ඇතිවෙච්ච ආරවුලකින් උන් දෙදෙනා මිය ගියා. එතකොට මේ මිය යෑමේ ශෝකය දරා ගන්න බැරුව ඇතාද අවසන් හුස්ම හෙළුවා කියලා තමයි අතීතයේ සටහන් වෙන්නේ කඩොල්ලතා ගැන හොයනකොට. ඉතින් කඩොල්ලතාගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය ගෞරව සහිතව අතිශය උත්කර්ෂවත් භූමදාන කටයුත්තක් සිදු කරලා තියෙනවා කියලා අතීතයේ සඳහන් වෙනවා. ඒ වගේම අනුරාධපුරයේ ඉඳලා අරගෙන ආපු මැණික් ඒ වගේම වස්තු පිරවූ ගැල් 21ක් ඇතාගේ සිරුර සමග තැන්පත් කරලා තියෙනවා කියලත් කියනවා. ඉතින් ගල් කුණි යොදාගෙන විශේෂ ස්මාරක හදලා තියෙනවා. අද බුත්තල තියෙන මහා යුදගනාව දාගැබ කියලා කියන්නේ කඩොල්ලතා සිහිවීම පිණිස ඉදි කළ බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒ යුදගනාව කියන දාගැබ කඩොල්ලතාව සිහි වෙන්න නිර්මාණය කළා කියලා තමයි අතීතයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තව මේ කඩොල්ලතා සතුව තිබ්බ අඩි 8ක් පමණ දිග දැවැන්ත අභිමානවත් දල යුගලට මොකක්ද උනේ කියන කතාව තව ටිකකින් කියනවා අහගෙන ඉන්න. ඉතින් මේ පැය ඉවර වෙන්න තව වෙලා තියෙනවානේ. නම් පටන් ගත්ත විතරනේ. එහෙනම් අපි මේ පැයේ පළවෙනි සින්දුව අහන්නයි හදන්නේ. දවලාව හවස 5යි.

0: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචී ගන්න.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: iBooks උදෑසනක බලා උදෑසන හත.
3: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ හතට.
3: The welcome show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

චෙක් චෙක් චෙක් චෙක් චෙක් කවුද චෙක් කරන්නේ? අපි අඬ හදන්නේ මේ පැය හින්දි සින්දු අහන්න. ඒකට කට්ටිය එකතු කරගන්නයි හදන්නේ. කවුද ඉන්නේ කට්ටිය? මම ප්‍රදීප්ව ගොඩක් ආතරෙන් එකතු කරගන්න. රුවන් ලක්මාල් කාලෙකට පස්සේ රුවන් ඇවිල්ලා ඉන්නවාද ලයිව් එකට? ඇවිලි පිටියේ සිට ඔබව ඉතාම ආදරෙන් පිළිගන්නවා. ස්ටීව් ඔයාවත් එකතු කරගන්නවා. තුවාන් සබාන් ඔයාව නම් කොහොමත් එකතු කරගන්නවා. නැතුවම සින්දුහන් නෑ. හරිද? එතකොට දිලූෂ ඉන්නවා. දිලූෂවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම භාග්‍යා ඔයාවත් එකතු කරගන්නවා. කතරගමින් චමින්ද ආවා ගියා කවන්නෑ, චමින්ද එකතු කරගන්න. ඒ වගේම ශාරකෝයා එහෙම පැත්තෙන් මාව එකතු කරගන්න. ඒ පැත්තනුත් එකතු කරගන්න, මේ පැත්තනුත් එකතු කරගන්න. නිමාෂත් ඇවිල්ලා ඉන්නේ. නිමාෂව මතක් කරන්න ඕනේ. ඒ වගේම නිමාෂ රත්නායකවත් එකතු කරගන්නවා සත් එක්ක. ඒ වගේම නදුන් වීරසිංහ ඉන්න උපුල් ජයවර්ධන සුපුරුදු විදිහට මට මැසේජ් එකක් දාලා දෙනවා. තරිඳු සිසර හලෝ නෝරි මතක් කරන ඔයාව. නෙත්මිනී මන්දෝද්‍යා හොඳට අහලා පුරුදු නම්ම මැසේජ් එකක් දාලා දෙනවා. සීදුවේ හරිනේ. නෝනා දන් යෝනා යන්දයා මොනා කියනවද මන්දන්න? ඔව කියවන්න එපානේ. ධම්මික පෙරේරා සොරි මොරටු වේද. නරේෂ් රේමන්ඩ් ඔයාවත් මතක් කරන. අනුර විජයරත්න ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟ සින්දුට රොෂාන් වීරතුංගත් එක්ක දුලාන්න ඉන්නවා. ඒ වගේ මුදිත පෙරේරා ඉන්නවා. මොරන්තුඩි නාන්දුවෙන් කිංස්ලි රාජපක්ෂ ඔයාවත් එකතු කරගන්නවා. ප්‍රභාත් පෙරේරා තැන්ක් යූ සෝ මච්. මාව සද්දට මහගර ඉන්න කියලා කියනවා. සම්පත් රුවන් ඉන්නවා මාතලේ ඉඳලා. මාතලේ ගල්ලෙක් එකතු කරගන්නම් රයිට්. ඒ වගේම කාන්ට් කියලා කියනවා. කාන්ට් නම් ඉතින් නිකන් ඉන්නේ. ඉතින් මට කරන්න දෙයක් නැහැ. චරිත් ජයසුන්දර ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේ වටත් එවන්න පුළුවන් 0718893893 WhatsApp message එකක්. එහෙම නැත් යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා මැසේජ් එකක් දාන්න ලයිව් එකට ඇවිල්ලා කියලාත් මතක් කරා. ඒ වගේම තව කඩියක් එකතු කරගෙන මේ යමු කියලා හිතනවා. ඊළඟ සින්දුවට මට ආයිබෝ වේවා. මඩ පාත ලක්ෂ්මන් තමරා නිෂනි චේතනා තේජ අවවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවා විල කේඩි සමරසිංහ තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. හරි, එහෙමනම් තවත් කට්ටිය ඉන්න කොටක් ඉන්නේ ඒගොල්ලන්ට එකතු කරගෙන මෙයා මොනේ දිලන් නිරෝ ශංගල්ලේ ඉඳලා සින්දුවක් අහන්න ඕනි කියලා කියනවා. හැමදාම කියලා තිනවා සින්දු ඉල්ලගෙන එන්න එපා මෙතන කියලා. හැමදාම දිලන් නිරෝෂ්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. මම මේ හොඳටම බයිනවා දිලන් නිරෝෂ්ට. හරි, එකතු කරගන්නවා. කොරියාවේ ප්‍රසංගවසා යාළු සෙට් එක ඊට අමතරව පුලුකුණාවේ ආමි කැම්ප් එකේ සියලු දෙනාව එකතු කරගන්න කියලා උපුල් මට මැසේජ් එකක් දැම්ම. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම රක්මාන ඉරේෂගේ මුතු කුමාරගේ 15 වෙනි විවාහ සංවත්සරය තමයි අද දවසේ. ඉතින් අපි හැමෝම එකතු වෙලා හැපි වෙඩින් ඇනිවර්සරි කියලා විශ් කරනවා. බොහොම සූදී. එහෙමනම් අපි යනවා දැන් නම් කතාව දිග වැඩි හොඳටම අපි යනවා මෙන්න ෆස්ට් ටයිම් සුප්‍රීම් රේඩියෝ හරහා ඇහෙන හින්දි සින්දුවක්. හැබැයි සින්දුව පරණයි. අහත සින්දුව

0: ත ලාම දක්න්න හවස පහයි විනාඩි තෙස් දෙකයි.
1: දශක පහත් පුර අපිත්තල භාණ්ඩිකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය වෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටීල සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටීල නුවර පාල කිරිපත් ගොඩ.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: The welcome show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නෙක් දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාත දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
10: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: වෙලාව හවස 5:37.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112-862-812
2: ඉංජිනේරු එක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
5: සුවඳ දැනි දැනි දැනෙනවා
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
0: අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: අපි යනවා වාස කරන ආදරය කරන
1: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම සත්‍චාරයක්
1: Travel with Supreme.
0: Satya Davas Paheva. The Welcome Show Ahana.

ටිකිරි මැනි ගැඹුල කියලා හොඳට බඩගෙනේද කරන්න දෙන්න ඇතින් රෑට තමයි ආය කන්න වෙන්නේ. හරි හරි ඉතින් වැරද්ද මගේ. හරි අපි කතාව ඉවර කරන්න යන්නේ. දමමට කිව්වා අපි අද කතා කර කර හිටියේ කඩොලතා ගැන. කඩොලතාගේ තිබ්බ මේ අඩි 8ක් විතර දිග දැවැන්ත අභිමානවත් දලයුගලට මොකද උනේ කියලා මම ඔයාලට කියනවා කියලා. මේක තමයි කතාවේ අවසානය. අත ඇතාගේ මරණයෙන් පස්සේ ඒ කාලේ ජීවත් වෙච්ච වැදිනායකෙක් සතුව තිබිලා තියෙනවා මේ දලයුගල. ඊට පස්සේ වල්ලි අම්මා වෙනුවෙන් කතරගම මහ දේවාලයට පූජා කළා කියලා කියනවා පුරාවෘත්තයේ මතයකට අනුව. කියනවා මේක දුටුකැමුණු රජතුමාගේ නියෝගයක් කියලාත් කියනවා. ඒ කියන්නේ එතන නැති වුණාට පස්සේ මේ දල දෙක කතරගම මහදේවාලයට පූජා කරන්න කියපු එක. ඒ වගේම 1600 සහ 1800 ගණන් වල විදේශීය ආක්‍රමණයන් වලදී ඌවවෙල්ලස්සේ වෙහෙර විහාර විනාශ කරද්දී දේවාලයේ කපු මහත්තුරු සහ නිලමේවරු මේ පූජනීය ඇතුගල රහසිගත ගල්ගුහාවක සංගවලා තියලා තියෙනවා. අවුරුදු ගානක් යනකම් ඒ රහස කිසිම කෙනෙක් දැනගෙන ඉඳලා නැහැ. ඊට පස්සේ 1890 අවුරුද්දේදී විතර මේ පාරම්පරික කපු මහත්තයෙකුට පෙන්වූ අද්භූත සිහිනයක් ඔස්සේ සෝදිසි කළ වසර 100 ගානක් හංගලා තිබිච්ච මේ රාජකීය දලයෝගල නැවත හොයාගෙන තියෙනවා. ඉතින් අදටත් අතිශය සුරක්ෂිතව කතරගම මහදේවාලයේ තැන්පත් කරලා තියෙන මේ අභිමානවත් දලයෝගල වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයේ 6 වැනි පෙරහැර දිනේදී පමණක් දේවාලය මාලිගාවෙන් පිටත මණ්ඩපයට ගෙනල්ලා මහජන ප්‍රදර්ශනයට තැන්පත් කරනවා කියලා කියනවා. ඉතින් ඒ ඉතිහාසයට ලැබි කෙනෙකුට දැක ගන්න පුළුවන් ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඔන්න ඉතින් ඇසළ මංගල්‍යය පටන් ගන්නවා මම හිතන්නේ කතරගම ජූලි මාසේ 15 වෙනිදා ඉඳලා. ඉතින් ඔන්න පෙරහැර පටන් අරගෙන 6 වැනි දවසේ තමයි මේ කඩොල්ලතාගේ දලයුගල මහජනතාවට ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් එදාට ඔන්න කතරගම මහ දේවාලය පෙරහැර බලන්න යන කවුරු හරි බලාපොරොත්තු වෙන ඉන්නවනම් ගිහිල්ලා ඔන්න බලන්න පුළුවන් කියලාත් මතක් කරා. ඉතින් කඩොල්ලතාගේ නාමය අදටත් ශ්‍රී ලංකේ ජන සමාජය තුළ අමරණීය වීලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වෙන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ නිල ලාංඡනය සහ සංකේතය හැඩවෙන්නේ කඩොල්ලතාගේ ජයරූපයකින්. ඒ වගේම 2001 අවුරුද්දේ ඇමරිකාවේ වොෂින්ටන් ජාතික සත්වෝද්‍යානයේ උපත ලැබපු ආසියානු ඇත්පටවෙකුට මේ ලංකාවේ ලක්දිව අභිමානය වෙච්ච මේ කණ්ඩුල කියන නම තියලා තියෙනවා කියලත් සඳහන් වෙනවා. ඉතින් ඔන්න ඕකයි කඩොල් ඇතාගේ නැත්නම් කණ්ඩුල හස්තයාගේ කතාව. ඉතින් ඔන්න ඕක තමයි කතාව අද ඉවර කරන්නයි හදන්නේ. ඔහොම වින්න තව චූටි වෙලාවකින් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනවා.

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම්

0: සමරුපලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I burn subodas nakavala udasana hala.
1: Supreme Radio the welcome show.
0: Satya davas pahema udey hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha pita wartha tambeme koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supirita agalaba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladi gena obat koti patiye kuwan.
4: Mentol hisarathaya una sempratishava angapata දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
2: මම රත්නසිරි මං ගම්පහ ප්‍රදේශයෙන් පදිච්චේ. තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා මට. මේ ඇඳුනා මට ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා දෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ. මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක 30ක් හරිනවා. ජනාධිපති ආර මොදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචන දෙකේනවා. ලේට් සොෆ්ට්වෙයාර් කරන්න හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් සොෆ්ට්වෙයාර් මගේ ව්‍යාපාර වැටලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේක ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතිකලතර මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සියලුම දෙනාට මම ස්තුති කරනවා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩතහනේ නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලංකේ රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනෙදි.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

ආත්මක් වී සවනට

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012.
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
11: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
12: එන්න

එනම් අදට සමුගෙන යන්නයි ලෑස්ති වෙන්නේ. ස්තුතියි අපිත් එක්ක හිටියට. එහෙමනම් හෙට හවස 4ට ආයෙත් ටෙම්පෝ ටවුන් එක එකතු වෙන්න කියලා ආරාධනා කරලා ගින් එන්නම්. සුබ රාත්‍රියක් මං ආශි.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: ජයග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනරිතහනය රුතුරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිතහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: අපි ඉන්නේ සතුටින්ද? අපි ආදරය කරන්නේ සතුට බලාපොරොත්තුවෙන්. මුළු ජීවිත කාලෙම තවත් කෙනෙක් එක්ක සතුටින් මේ ජීවිතය බෙදා ගන්න තමයි අපි ආදරය කරන්නේ. වෙලාවකට අපිට හිතෙනවා අපිට ආදරයක් තිබුණා නම් කියලා. මේ වෙනකොටත් කෙනෙක්ගෙන් ඔය ආදරේ ලබනව ඇති, නැතිනම් කෙනෙක්ට ඔය ආදරේ දෙනව ඇති. අපි අපේ කරගන්න බලාගෙන ඉන්න මේ ආදර කතා හැමදාමත් වගේ අපේම වේවිද, නැතිනම් සෝචනීයව අපේ මරණය දක්වාම මේ ආදරේ ඒක පාර්ශවීයවම ගලාගෙන යයිද හිතන්න වෙන කාරණයක්. අදත් ලෑස්ති ආදරය ගැන මේ විදියට ආදරෙන් කතා කරන්න පටන් ගන්නයි ලෑස්තිය. සුබරුදු පරිදි ආදරය ගැන ආදරෙන් කතා කරන ඩ්‍රීම් නයිට්.
1: සමහර වෙලාවට සමහර මිනිස්සු ජීවත් වෙන්නේ ආදරය නිසා. තවත් සමහර වෙලාවල් වලට ඒ මිනිස්සු හුස්ම ගන්නෙත් ආදරය නිසා. තවත් සමහර වෙලාවල් වලට ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම තියෙන්නෙත් ආදරය නිසා. ආදරය කියන්නේ මනුස්සයෙක්ව සාර්ථක කරන්න පුළුවන් දෙයක් වගේම මනුස්සයෙක්ව බිඳුවට උනත් වටන්න පුළුවන් දෙයකට. හැබැයි ආදරය ගැන ආදරෙන් දැනගෙන ආදරය කරොත් මම හිතනවා අනිවාර්යයෙන්ම අපිට ලස්සන ආදරයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ආදරය කියන්නේ නිකම්ම නිකං වචනයක් නෙවෙයි. ආදරය ඇතුලේ අපි නොදන්න දන්න බොහෝ කතා තියෙනවා. අදත් අපි ලෑස්ති වෙලා ඉන්නවා ආදරය ගැන ආදරෙන් කතා කරන්න. දිකිට පහගෙන ඉන්න හොයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිත.

0: ප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,00,000,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරි ප්‍රියරත්න මහතා.
1: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36,00,000 හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දානින්ද ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිවන්. ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ දුප්පත් ජනතාවට විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවිතවල යොදා ගන්න පුළුවන්. ඇත්තරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටික ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටික නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තරම ලොතරැයි මණ්ඩලයේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
5: හිතට ශක්තිය
4: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
8: කලර්ස් වලට පිටි කැම
9: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දරගන්න
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
10: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
11: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි, රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාත දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
5: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
10: The Welcome Show
12: 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio
3: මේ දවස්වල හසිත මේ මම වැඩිපුර ආස කරන වචනයක් තියෙනවා.
4: මොකද්ද?
3: ඒ තමයි සම්පත.
4: සම්පත අපි සම්පත් ගැන හැමදාම කියනවා නේද? මේක තමයි ඔයාගේ ජීවිතේම දිනවන සම්පත.
3: ඔව් දැන් කෙනෙක් හිතන්න පුළුවන් ජල සම්පත, පරිසර සම්පත ඔය වගේ එක එක දේවල් හිතන්න පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන.
4: මේ කියන්නේ ලොතරැයියක් ගැන.
3: අනිවාර්යයෙන්ම. ඉතින් ලොතරැයි ලොව රජ කිරුල කියපු ගමන් අපිට මතක් වෙන කවුරුත් නෙවෙයි. මහජන සම්පත ගැන කතා කරනකොට දැන් ඔන්න අලුතෙන් අපිට කතා කරන්න වෙලා තියෙනවා අද සම්පත ලොතරැයිය ගැන. ඒ හේතුවත් අපි දැන් සුප්‍රීම් රේඩියෝ අහන කෙනෙක් නම් දන්නවා, නොදන්න කෙනෙක්ට මේ විදිහට මතක් කරනවා. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න අලද්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන අංක 4 ගැලපීමෙන් ඔන්න අද සම්පත ජයග්‍රාහකයින් තෝරා ගනු ලබනවා. ඉතින් ඒ නිසා තමයි මම අර කිව්වේ මහජන සම්පත ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම අද සම්පත ගැනත් කතා කරන්න ඕන කියලා. දැන් ත්‍යාග රටාව ගැන කතා කරනකොට ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගි වන දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අවසන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගි තුන අද සම්පත ලොතරැයිය හරහා දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
4: ඒ විතරක් නෙවෙයි, අවසන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිවා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත්තරා ඔයාලට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මහජන සම්පත ඉවරුණා කියලා දැන් ඔන්න ඔයාට පසුතැවෙන්න කාරණාවක්
3: නැහැ.
4: මහජන සම්පත දිනුම් වාරය තුලින් ඔන්න අද සම්පත අරගෙනත් ඔයාට ජයග්‍රාහි කෙනෙක් වෙන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට ගැලපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් ආරාධනා කරනවා ඔයාගේ හිණ හැබෑ කරගන්න නම් අද සම්පත අරගන්න කියලා. මතක් කරන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදෙ නිරන්තරයෙන් මරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: කෙනෙක් කිව්වොත් ආදරය කියන්නේ එක්තරා විදිහක බලන් හිඳීමක් කියලා. ඇත්තටම මට හිතෙනවා හසිත, අපිට ඒක තර්කයකින් තොරව පිළිගන්න සිත වෙනවා. මොකද සමහර මිනිස්සු ආදරය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කරනවා. අප්‍රමාණ බලාහිඳීම් වල තෙරක් නොතෙරක් නොදෙන බලාහිඳීම් ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම කිව්වොත් ආදරේ ප්‍රමාණය සමානයි ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න පුළුවන් කාලයට කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා.
5: ආදරයක් තව කෙනෙකු වෙනුවෙන් පුද කරනකොට කොයිතරම්නම් අය ඉන්නවද ඒ ආදරය කරන කෙනා තමන්ගේ වෙනකම් බලාගෙන. මේ වෙලාවෙත් එහෙම අය අපි වහගෙන ඇති. තමන්ගේ මුළු ජීවිත කාලයම බලාගෙන හිටපු එහෙම ඉන්න අය මේ වෙනකොටත් ඉන්නවා. මේ සැබෑ ආදරය නොවේද? ඇත්ත. ඔය කීවා වගේ කාලය බලලා කෙනෙක්ගේ ආදරයේ ප්‍රමාණය බලන්න පුළුවන්. කෙනෙක් වෙනුවෙන් දරාගන්න කාලය තුළින්, බලන් ඉන්න කාලය තුළින් ඒ කෙනාගේ ආදරය කොහොම ආදරයක්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම ආදරයේ ප්‍රමාණය.

0: 89.1 Supreme Radio. Fiber laser, CNC laser, plastic laser, සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180 කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I work for the Sanakavala with us on
1: Hatha. Supreme Radio, the welcome show.
0: Satya Davas Pahima, Uday Hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Vartha Pita Vartha, Tamine Koti Ate, NLB Tanaritahane, Lutraye, Rupyal Koti, Dahatun, Name Ata, Ikma Wood, Devanta, Supirithi Agalabadi, Prati, Sangvardhaneta, Devanta, Shaktiya Kvimin, Obad Dinava, Ratat, Dinavana, Jatiya Mahatana, Sampata, Tanaritahane, Viladikin, Obad Koti Pachekuvan.
4: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලයේ නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
4: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
7: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය.
6: FIFA World Cup 2026 තරඟ
8: විස්තර. 2026 FIFA ලෝක උසලාන තරඟාවලියේ නවතම සටන්කාමී උණුසුම් තොරතුරු වෙතයි මේ අවධානය. සුපිරි 16 දෙනාගේ වටේ අද අලුයම නිමාවට පත්වුණු පළමු සටන මුළු මහත් ලෝක කුසලාන පාපන්දු පිටියේ තවත් එක් අසම සම යුගයක නිමාව සනිටුහන් කරනු ලැබුවා. අද අලුයම ඩලස් පිටියේදී සමස්ත ලෝකයේම අවධානය දිනාගනිමින් පැවැත්වුණු මහා සටනින් පෘතුගාලයේ පරදා අතිශය තියුණු ජයක් ලැබීමට ස්පාඤ්ඤය සමත් වුණේ ගෝල 1 බිඳුවක් ලෙසින්. මේ දරුණු පරාජයත් සමගින් පාපන්දු ලොව වාර්තා පිට වාර්තා තිබූ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාන ගමන සදහටම නිමාවට පත් වුණා. මින්පසු කිසිදාක ඔහුව ලෝක කුසලාන පිටියක දැකගත නොහැකිවත් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නේ දැයි ඔහු මෙතෙක් ප්‍රකාශ කර නැහැ. ඔහු ලෝක කුසලාන තරඟාවලි 6 තරඟ 27 ක්‍රීඩා කරමින් ගෝල 11 වාර්තා කර තිබෙනවා. ලෝක කුසලාන ඉතිහාසයේ එකිනෙකට වෙනස් තරඟාවලි 6 ගෝල රැස් කළ ලොව එකම සහ පළමු ක්‍රීඩකයා ලෙස වූ අසම සම ලෝක වාර්තාවත් රොනාල්ඩෝ සතුයි. කෙසේ වුවත් පෘතුගාලයේ වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝලලාභියා වූ ඔහුට සිය මව්බිමට කිරුලක් දිනා දීමට නොහැකි වූ අතර ඔහුගේ පළමු ලෝක කුසලානය වූ 2006 FIFA ලෝක කුසලානයේදී පෘතුගාලයට ලබා ගැනීමට හැකි වුණේ 4 ස්ථානයයි. පෘතුගාලයේ ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ ඉහළම ජයග්‍රහණය වන්නේ 1966 ලැබූ 3 ස්ථානය පමණයි. මේ අතර අද අලුයම සියටල් පිටියේදී පැවැත්වුණු අනෙක් ගැටුමෙන් සත්කාරක ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට ගෝල 4-1 ලෙස දැවැන්ත පරාජයක් අත්කර දෙමින් යුරෝපයේ ප්‍රබල බෙල්ජියම අර්ධ අවසන් පූර්ව වටය වෙත ඉතාමත් තේජාන්විතව ප්‍රවේශ වුණා. රොනාල්ඩෝගේ සමුගැනීමෙන් පසුව දැන් මුළු ලෝකයේම ඇස් යොමු වී තිබෙන්නේ අද රාත්‍රියේ පැවැත්වෙන මීළඟ තීරණාත්මක මහා සටන දෙසටයි. ඒ අනුව අද රාත්‍රියේ 9:30 ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී ලෝක පූජිත ලියොනල් මෙසීගේ ප්‍රබල ආජෙන්ටිනා කණ්ඩායම ඊජිප්තුවට එරෙහිව පිටියට පිවිසෙනවා. රොනාල්ඩෝ මෙන්ම වයස අවුරුදු 39 වන මෙසීගේද අවසාන ලෝක කුසලාන තරගය මෙය වනු ඇද්දැයි පාපන්දු විචාරකයෙන් දැඩි කුතුහලයෙන් පසුවනවා. එමෙන්ම හෙට ඒකැන් ජෝලි මස 8 බදාදා අලුයම 1:30 වැන්කුවර් ක්‍රීඩාංගනයේදී මෙම වටේ අවසාන මහා සටන ආරම්භ වීමට නියමිතයි. එහිදී ප්‍රබල ස්විට්සර්ලන්ත කණ්ඩායමට එරෙහිව දකුණු ඇමරිකාවේ ප්‍රවේගකාරී කොලොම්බියා කණ්ඩායම තරඟ වැදීමට සියලු කටයුතු සූදානම්ව තිබෙනවා.
2: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ.
1: අපි කාලාන්තරයක් තිස්සේ මේ නිදන් කියන දේ ගැන කතා කරනවානේ මනිෂා.
2: දැන්
1: සාමාන්‍යයෙන් නීති විරෝධී නිදාන ගැන තමයි අපි වැඩි වැඩියෙන් කතා කරන්නේ. කොහේ හරි ගලක් දැක්කොත් එහෙම අනිවාර්යෙන් මෙතන නිදානයක් ඇති කියලා තමයි කියන්නේ.
2: ඔව්, දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ අපි දෙන්න නිදන් ගැන කතා කරනවාද කියලා. නේ, අපි නෙවෙයි.
1: මේ ජාතික ලොතරැයි මණ්ඩලය තමයි මේ නිදානය ගැන කතා කරන්නේ.
2: අනිවාර්යයෙන්ම.
1: ඔව්, මේක නීති විරෝධී නිදානයක් නෙමෙයි, නීත්‍යානුකූල නිදානයක්. මේ තමයි ධන නිදානය ලොතරැයිය. ඉතින් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වෙන විටත් ඔබ ජයග්‍රහකයෙකු කරලා හමාරයි කියන ඒ පණිවිඩය කියන්න ඕනේ. ධන නිදාන ලොතරැයිය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරිත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරිත්‍යාග මුදලක් ඒ ජයග්‍රහකයාට කර දෙමින්.
2: ඔව්, ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වයේ ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනුම්ම දින ධන නිදාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වයේ සපයනවා. ඉතින් ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියටත් අපි නොදැනුවත්වම අපි දායකත්වයේ ලබා දෙනවා. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින තනින් බලන බලන තනින් ධන නිදාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාගේත් කෝටිපති විසිලක්ෂපති හීන අනිවාර්යම හැබෑ කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම්ම දින සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාගෙම කරගන්න ඔයාට වාසනාව හම්බ වෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. එහෙමන ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔයාත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාගේ හීන ටිකත් එක පෙළට හැබෑ කරගන්න කියන දේ මතක් කරනකොට අමතක කරන්න බැරි තව දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද ඔයාගේ ළඟට හැමදාම තරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
0: Dream Night Supreme Radio.

ජීවිතයට වෙලාවකට අපිට හිතෙනවා ආදරයක් ඕනේ කියලා. කෙනෙක් මේ වෙලාවේ ආදරේ පෙම්සුව විඳින ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. නැතිනම් තවත් කෙනෙක් ආදරේ පෙම්සුව මතක් කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. අතීතේ එයාලා ගත කරපො. නැතිනම් තවත් කෙනෙක් ආදරයක් තමගේ ජීවිතයට ලැබෙනකන් මේ මොහොතෙත් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ හැමෝම එක්ක ගත කරන සුන්දර කාල සීමාවක් මේ රාත්‍රිය. අපි පළමු හෝරාවේ අවසානයට මේ විදිහට ඇවිත් ඉන්නේ. අලුත් හෝරාවකට යන්නත් තියෙනවා. ආදරය ගැන අර විදියට ආදරෙන් කතා කරන්න. තවත් ගොඩක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාට පුළුවන් 0718 893 893 වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. අපි ලෑස්තිව ඉන්නවා හරි ආදරෙන් ඔයාගේ ඒ කතාව ගැන ආන් ඉන්න. ඒ වගේම ඒ කතාව කියවන්න. ආදරෙන් මතක් කරන්නේ එන්න මේ පැත්තට. මේ රාත්‍රියේ අපි ජීවිතේ තියෙන ඒ කියාගන්න බැරි කතා හැම දෙයක්ම මේ මුළු ලෝකෙටම ඇහෙන්න ආදරෙන් කියමු. දිගටම එකතු වෙලා ඉන්න 89.1 89.3 මේ අහගෙන ඉන්නේ ප්‍රේම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: අපි දැන් ඇවිල්ලින්නේ කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමයි අපට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ. ආසෙත් දිලේ කොළොඹෙත් බලේ කොතනත්

0: අපි කියනවනේ අපි කෙනෙක්ට ලඟුණහම මගේ යාට ආදරය කරන ප්‍රමාණය එහෙමත් නැත්නම් මේ ආදරයේ සීමාවක් මට හොයාගන්න බෑ කියලා. හැබැයි මට හිතෙන දෙයක් තමයි හසිත, අපි ඕනම දෙයකට ආස කරනකොට එහෙමත් නැත්නම් අපි ආදරය කරන පෙම්වතාට වෙන්න පුළුවන් පෙම්වතියට වෙන්න පුළුවන් ආදරය කරනකොට අපි සීමාවක් තියාගෙන ආදරය කරන්න ඕන කියලා. ඒකට හේතුව තමයි සීමාවක් හොයාගන්න බැරි වෙච්ච තැන්වල අපිට සමහර දේවල් අහිමි වෙද්දී අපි පුදුම විදිහට අසරණ වෙනවා. එතකොට අපිට පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ අපිව ආයෙත් අලුතින් ගොඩනගා ගන්න. අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අපි තුළ විශ්වාසයක් ඇති කරගන්න. අනේ ඒකයි මම කිව්වේ, ඕනම දෙයකට සීමාවක් තීරණය කරගෙන අපි ඒ දේවල් වලට ආදරය කරන්න ඕන කියලා.
1: අසීමාන්තික ආදරයත් වෙලාවකට ඕනෑවට වැඩි වගේ හිතන අවස්ථා නැතුවම නෙවෙයිනේ. අසීමාන්තිකව ආදරය කරන ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ලැබෙනවා නම් කොයිතරම් දෙයක්ද? ඒක කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ලොකුම වටිනාකමක් සහ ලොකුම තෑග්ගක්. නමුත් මිනිස්සෙක්ට සතුටත් දුකත් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ විදිහට ආදරයත් දරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඕනෑම කෙනෙක්ට. ඕනෑම මිනිස්සෙක් මොන දේ කීවත් ආදරේ බලාපොරොත්තු තියෙනවා. ආදරේ වැඩි වුණාමත් ප්‍රශ්න, අඩු වුණාමත් ප්‍රශ්න. කාලයත් එක්ක තීරණය කරන්න අවශ්‍ය කොයිතරම්ද ඒ ආදරේ ඒ විදියට ලබා දෙන්න.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
2: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
4: let's go
5: every weekday at 4 p.m. in Porto with Ashi Ali
6: the welcome show
7: ehena ahana katha athara rasa katha ehena payatuna
8: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නෙක් දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලංකේ රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි. රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රී නාථ දේවාලයේ බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ ඌරු පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේ.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
10: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 89.3 Supreme Radio.
1: එදිනදා ජීවිතයේදී අපිට කොයිතරම්නම් වියදම් කියන දේවල් හම්බෙනවද? සාමාන්‍යයෙන් ගෙදරින් එළියට ගියොත් එහෙම තෙල් ගහන්නද, බස් එකේ යන්නද, ඇඳුමක් ගන්නද, කෑමක් බීමක් ගන්නද, මේ හැම දෙයකම තියෙන වියදමක් නේ.
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් හැමදාම අපිට මේ දේ අත්විඳින්න වෙනවා ගෙදරින් එළියට යද්දි. ඉතින් අද වියදමට ගැළපෙනම කෙනෙක් ඔයාලඟ තියාගන්න ඉන්නවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
2: මම කලින් විශ්වාස කරේ නෑ. හැබැයි දැන් ළඟකද ඉඳන් ඒක විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවා.
1: අනිවාර්යෙන්. අද වියදමට ගැළපෙන්නේ අද සම්පත. ඉතින් මේ අද සම්පත ගැන තමයි කියන්න ලෑසි වෙන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඉතින් රුපියල් 40කට ඔයාගේ අද වියදමට ගැළපෙනම අද සම්පත අරගෙන ඔයාට මේ ඔයාගේ වියදම් ඔයාට කවර් කරගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කරන්නේ ත්‍යාග රටාව ගැන මේ අද සම්පතේ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනකොට අවසාන අංක 4 ගැළපීම රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න පුළුවන් මේ අද සම්පත තුලින්.
2: ඔව්, ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැළපීමේ රුපියල් 4,000ක් ඔයා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාගත් එක්ක අද සම්පත ලොතරැයි පත්තරහා ඔයාට ඔන්න ත්‍යාග දිනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව මතක තියාගෙන ජීවිතයේ සිහිනයට වසනාව ආශිර්වාදය අරගෙන වෙනත විදිහටම ඔයාගේ ලංකට හැමදාමත් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: රාත්‍රිය කියන්නේ හරි සුන්දර රාත්‍රියක්. ඇත්තටම මේ රාත්‍රිය තුළ අපි ආදරේ වැඩි වැඩියෙන් සමහර මතක තියෙනවා, මතක් වෙන. ඒ මතක අපි ආදරෙන් මතක් කරනවා. මේ රාත්‍රිය කවදා හරි දවසක අපිට මෙන්න මේ තැන මේ විදිහට අපි හිටියා නේද කියලා මතක් කරලා දෙනවා. රාත්‍රිය කියන්නේ හරි පුදුමයි. අපි දවසේ වැඩි හරියක් ගත කරලා මේ රාත්‍රිය වෙනකම් බලාගෙන ඉන්නේ අපේ හදවතට අපිට තනි වෙන්න කාල සීමාවක් හොයාගෙන. රාත්‍රිය කියන්නේ මතක ගොඩක්. මේ රාත්‍රිය අපි ගොඩාක් උපයෝගී කරගත්තා ආදරය කරපු තැන්වලට. ඒ මතකවල වැඩි හරියක් තියෙන්නේ මේ රාත්‍රියේ කාලය. ඒ හින්දායි ඩ්‍රීම් නයිට් තුළින් අපි මේ රාත්‍රිය ඔයා වෙනුවෙන් වෙන් කරන්නේ. ඔයාගේ අතීත මතක, වර්තමාන මතක, අනාගතයේ තනාගන්න උත්සාහ කරන මතක, හැම දෙයක්ම මේ රාත්‍රියත් එක්ක තනාගන්නයි ඩ්‍රීම් නයිට් මේ රාත්‍රියේදී ඔයා වෙනුවෙන් අරගෙන ඉන්නේ. දෙකටම එකතු වෙලා ඉන්න. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා.
1: මතක කියලා කියන්නේ ජීවිතේ හරි ආදරණීය තවත් එක්තරා විදිහේ පැතිකඩක්. මතකයකට පුළුවන් අපේ ජීවිතය ඇතුලේ අලුත් බලාපොරොත්තු එකතු කරන්න. ඒ වගේම තමයි මතකවලට පුළුවන් අපේ ජීවිතේ පරණ දේවල් ආයේ ආයේ ඉස්මතු කරලා පෙන්නන්න. මතකයක් කියන්නේ අපේ ජීවිතේට සමහරක් වෙලාවල් වලට හොඳ දෙයක් එකතු කරනවා වගේම අපි හිතන්නේ නැති විදිහේ අසුන්දර දේවල් එකතු කරන දෙයකට. හැබැයි මතක තියාගන්න ආදරයේදී මතක කියලා කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයකට. ඒ නිසා ආදරණීය මතක හැමදාමත් පරිස්සම් කරගෙන අපි ජීවිතේ ඉස්සරහට යන්න මතක තියාගන්න ඕනේ. එහෙම වුණොත් අන්තිම කාලෙදී, ඒ කියන්නේ අපිට බැරි වෙන කාලෙ ඉන්නේ, අනේ ඒ කාලෙදී අපිට පුළුවන් අපේ ආදරණීය මතක මතක් කර කර ඒ කාලය ඇතුළේ ජීවත් වෙන්න. දෙකට මහගෙන ඉන්න තවත් තියෙනවා ගොඩාක් දේවල් කතා කරන්න. ඔයා මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමයි මේ කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජසභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම.
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස.
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම තවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා
9: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සාමාන්‍යයෙන් අපිට දේවල් නැති වෙද්දී අපි හිතනවා හසත හැම දෙයක්ම ඉවරයි කියලා. ගොඩාක් වෙලාවල් වලට අපි සාමාන්‍යයෙන් හිතන දේ තමයි මේ දේ මට නැති වුණා, නැතිනම් එහාට මට ජීවිතයක් නැහැ කියලා. හැබැයි ඇත්තටම ඒ කතාව එහෙමද? සාමාන්‍යයෙන් නිකන් හිතන්නකෝ, සම්බන්ධතාවයක් නැති වුණාට පස්සේ අපි තවත් සම්බන්ධතාවයකට යන්න මැලිකමක් දක්වනවනේ. ඒ වගේම තමයි තවත් කෙනෙක් මට ආදරේ කියලා දැනෙද්දී අපි හිතනවා කලින් කෙනා මට බොරු කරපු නිසා මම මෙයාට ඇත්තටම ආදරේ කරන්න ඕනේ නැහැ කියලා. එහෙම හිතන බොරු සම්බන්ධතාව පටන් ගන්න අයත් ආදරය ඇතුළේ ඉන්නවා. හැබැයි අපිට දේවල් නැති වෙද්දී අපි හැම දෙයක්ම ඉවරයි කියලා හිතන්නේතු ඔයා මතක තියාගන්න, දෛවය ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි උරුම බැඳීම් මග හැරෙන්නේ නැහැ කියන දේ.
1: සමුදතාවයක් හෝ මොනෑම් හෝ දෙයක් නිමා වූ පමණින් සිතිනුත් අපි ඒ දේ නිමා කරනවද? නෑ නේද? සමහර බැඳීම් ගතින් නැති වුණත් මරණය දක්වා හෝ ඊට මතුවටත් රඳා පවතිනවා. අපි හැම කෙනෙක්ටම එහෙම බැඳීමක් තියෙන්නම ඕනේ. දෛවය අපට ගැළපෙනම දේ උරුම කරලා දෙනවා. නොගැළපෙන උරුමයක් අපේ උත්සාහයෙන් ගලපා ගන්න උනත් බැරි නෑ කියලයි මට හිතෙන්නේ. දෛවය ප්‍රමාද උනත් ඔයාගේ උරුම බැඳීම තියෙන්නේ ඔබ සමගමයි.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අපරණ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
5: ජාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burn subodas rakavala udasana hada.
6: Supreme Radio the welcome show.
3: Satya davas pahema ude hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Wartha pita wartha tambeme koti ate NLV tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supirita agalaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani tahane biladi gena obat koti patiye kuwan.
3: Mentol hisaratiya una semprathishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: Dream Radio. Dream Night. Night.
1: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනදිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනදිතහනේ විලදීගෙන ඔබත්

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: එන්න 7:40 දිනුම්.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ.

0: තුන්වන හෝරාවට මේ විදිහට අපි ඇවිත් ඉන්නේ. අද දවසේදී අපි හෝරා දෙකක් ගත කරා දරුණෙවත් නැහැ. ඒ මොකද අපි කතා කරන්නේ ආදරය ගැන. මේ ආදරය ගැන කතා කරනකොට කාලය ගත වෙනවා අපිට දැනෙන්නේවත් නැහැ. මේ හෝරාවත් ඒ විදිහටම ගත වෙලායි. නමුත් අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. රාත්‍රී 10 වෙනකන් මනිෂයි මමයි මේ විදිහට ලෑස්සෙන් ඉන්නවා. මේ හෝරාවත් මේ ලස්සන ගීතත් එක්ක වාත් එක්ක ආදරෙන් ගත කරන්න. එන්න මේ පැත්තට. හොට්ලයින් නම්බර් එකට කතා කරපු කිහිප දෙනෙක් ඉන්නවා. යාළුව එකතු කරගන්න ඕනේ. ඔන්න දේශප්‍රිය එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. නාවල පැත්තට ගිහින් ලස්සන ගීතයක් අහන්න මාවත් ආදරය කරන චූරණංගියවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඒ වගේම නූරින් පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න දේශප්‍රිය මේ හැම දෙනෙක්ම ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හලවතින් නිරෝෂා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. පවුලේ හැමෝම එකතු කරගන්න. ඒ වගේම දරුවෝ දෙන්නවත් හස්බන්ඩ් ඒ වගේම හසිත ඔයාවත් මනිෂා ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි මේ පැත්තට කෝල් එකක් කරගෙන කිව්වේ. මම හිතන්නේ WhatsApp එක පැත්තෙත් කට්ටිය ඉන්නවා එකතු කරගන්න.
1: රන්දු ඉන්නවා වෙනද විදිහටම අපිව අතරේ නැහගෙන. ඉතින් රන්දුට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඔන්න මැසේජ් එකක් එවලා තියෙන්නේ. පිළියන්දරින් ඔන්න රන්දු අදිකටම අපි වහගෙන ඉන්න. ඒත් එක්කම ගාමිණී මැසේජ් එකක් එවලා තියෙනවා. අපිත් ඔයාව හරිම ආතරේ නැහගෙන ඉන්නවා. ඔයාලා දෙන්නවම කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. මේ රෑ ලස්සන කරනවාට බොහොම ස්තුතියි කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම නිශාන් මැසේජ් එකක් එවලා තිනෝ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් වැඩ කරන ගමන් ඔයාලව පානතුරේ ඉඳන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. ආදරය ගැන කතා කරලා ඉවර කරන්න හරි අමාරුයි. එනිසා අපි තව කතා කරමු ආදරය ගැන. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝඩියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝඩියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒක උකස් අරවා ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ට
8: The welcome show.
4: අනුග්‍රහය.
10: එන්න පියල් 40ක දිනුම් අවස්ථා. ආත්ම දෙන කොටු දෙක

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: සාමාන්‍යයෙන් දෙයක් අපිට ඕනේ වුණාට පස්සේ මම විශ්වාස කරන දේ තමයි හසිත. ඇත්තටම ඒ දේවල් අපේ ජීවිතේට ලැබෙන්න ඕනේ. කියන්නේ අපේ ජීවිතේට ලැබෙන්න ඕන දේවල් අපි හැමෝගෙම ජීවිතවලට ලැබෙන්න ඕනේ. ඉතින් ආදරයේදීත් ආදරය ඕන තැනකදී අනිවාර්යයෙන්ම අපිට ආදරය ලැබෙන්න ඕනේ. නැත්නම් ජීවත් වෙන මිනිස්සු අතරේ හදවතින් මැරිලා ගිය මිනිස්සු මම හිතනවා තව තවත් බිහි වෙන එකේ අඩුවක් නැති වෙයි කියලා.
1: සමහර අය ඉන්නවා මට ආදරය ගැළපෙන්නේ නැහැ, මට ආදරය ඕනේ නැහැ, මට කවුරුත් එපා, තනිකඩ ජීවිතේ හොඳයි මේ විදියට හිතන. අපි වහන් ඉන්න ඔයත් එහෙම හිතන කෙනෙක් වෙන්නේ නැති. මෙහෙම හිතන්නේ සාමාන්‍යයෙන් ආදරෙන් හෙම්පත් වුණ අය හෝ අත්දැකීමෙන් ලැබපු ඒ වගේ කුරිරු හෝ දුප්පර අත්දැකීම් තියෙන අය. එමත් නැතිනම් අත්දැකීමක් ලැබපු නැති අය වෙන්න පුළුවන්. නමුත් මේ ඕනෑම අයෙක්ට තමන්ට ආදරය කරන, තමන්ගේ ආදරේ පුද කරන්න තිබුණා නම් කියලා හිතන කෙනෙක් හිටියනම් කියලා හිතනවා. දැනිලා තියෙන්න ඕනි එහෙම දෙයක්. ආදරයක් ඕනි තැන්වල ඇයි අපි අසරණ වෙන්නේ? හදවතින්ම මැරිලා නමුත් ගතින් ජීවත් වෙන ඒ වගේ කයක්ද ඔයාට ඕනේ? උත්සාහයත් හරින්න එපා. ආදරයක් හොයාගන්න, ඔයාගේ ජීවිතේ බෙදාගන්න.

0: ඒම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරලා
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බෑක් ටු බෑක් සින්දු අහන්න
5: Let's go
0: Every weekday at 4 PM in Porto with Ashi Ali කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්තු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
7: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: පෘතුගීසීන්ගේ ලංකාවේ ආක්‍රමණයත් එක්ක සිදුවුණු ප්‍රබලතම සටනක්නේ දන්තුරේ සටන කියලා කියන්නේ. දන්තුරේ සටන මෙහෙවුවේ දෙවන රාජසිංහ රජතුමානේ. දෙවන රාජසිංහ රජතුමාගේ අසීමාන්තික යුද්ධ බලය සහ ඒ උපක්‍රමශීලීත්වය ලාංකේය රජවංශයේ ඉතාමත් විශිෂ්ට විදිහට ලේවිලා තියෙන ඉතිහාසයක්. හරි. රජතුමා සටනට යනකොට දොඩම්වෙල ශ්‍රීනාථ දේවාලය බාරහාර වෙලා තියෙනවා සටන ජයග්‍රහණ කරන්න උදව් කරන්න කියලා. කිව්ව වගේම දෙවන රාජසිංහ රජතුමාට ඉතිහාසයේ නොවූ පරාජයක් අත්කර දෙන්න පුළුවන්කමක් ලැබෙනවා පෘතුගීසින්ට මේ දන්තුරේ සටනේදී.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

හෝරා තුනක් ගත වෙලා ගියා නොදැනුවත්වමා. අපිට තවත් දවසකට බලාපොරොත්තු ගොඩකුත් එක්ක යන්න වෙලාව ඇවිල්ලා. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් මේ ආදරණීය හෝරා තුන මේ සුන්දර රාත්‍රියේදී ගත කරන්නේ හරිම ආදරණීය මිනිස්සු. ආදරණීය හදවත් තියෙන මිනිස්සු. ඔයාලා තමයි අපේ වත්කම. මේ මුළු ලෝකෙටම ආදරණීය පණිවිඩයක් දෙන්නේ ඔයාගේ ආදරණීය කතාව තුළින්. හෙටත් ආදරෙන් ඒ කතාව අපිත් එක්ක කතා කරන්න එන්න. ආදරෙන් මතක් කරන්නේ බොහොම ස්තුතියි අපිත් එක්ක

0: අන්තිම බිඳුවට වැටුණහම වුණත් අපේ ළඟින් ඉන්න පුළුවන් වෙන්නේ අපිට අවංකව ආදරය කරපු කෙනෙක්ට විතරයි. ඉතින් විශේෂම දේ තමයි ඒ ආදරය අඳුරගන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. එහෙමනම් ආදරය ගැන තවත් කතා කරමු. හැබැයි අදට යන්න වෙලාව ඇවිත්. ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. සුභ රාත්‍රියක්. මං මනිෂා.
1: මම හසිත.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: Supreme Radio. Make us superior.
1: Let's see if you like it.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසේ පිලේ පොළොවේ බලේ කොටන ඇහේ

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ, සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතෙන් පත්‍රහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

කරවදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.